89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙ දිලේ පොළොවේ බලේ කොතනක් ඇහේ

සුබම සුබ දැසනක් මගේ චූටි පොඩිත්තු හැමෝටම. මේ ලෝකෙ ලස්සන කරන්නේ චූටි ළමයි. චූටි ළමයි වෙනුවෙන් සුප්‍රීම් රේඩියෝ හඳුන්වලා දීලා තියෙන පොඩ්ඩංගේ උදෑසන වැඩසටහන මේ විදියට පටන් ගන්න තමයි යන්නේ. අදත් ඔයාට ඉගෙන ගන්න, අහන්න, ලස්සන දේවල් ගොඩාක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයාට තියෙන්නේ උදේ 7 වෙනකම් ආව අහගෙන ඉන්න. එහෙනම් මේ විදියට පටන් ගන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: සියල්ල මිලදී ගත්තද ඔබට කාලය මිලදී ගත නොහැක. එම නිසා කාලය අපතේ නොයවන්න. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා
2: පහසු වෙලා
1: තෑගි පැඩි වෙලා
2: අංක එකයි ලග්න එකයි
1: සියයක්ම ඔබ යකේ
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ අංක තුනට
2: 50000
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: අසුනවයයි එකෙන් අසුනවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: අයියෝ හීනයක්ද දැක්කේ අපරාදේ
2: මම බොහොම බය වුණා මගේ පණ එපා වුණා
3: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ
1: ඉවරයි අද
3: ආ කවද දැක්ක හීන
2: මගේ සුදු නෝනේ අලි වැඩේ මේ මන
3: ඕවද බොහොම අපක හිතට දැනෙන සිංහන්න සතිය දවස් පහේම දවල් එකට
0: සින්දු කෆේ විත් නිමේෂා නිමේෂා අසු නවයයි එක අසු නවයයි තුන දිවයින පුරා සිසාරා

අයිබෝන් සුබදස්සනක් සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට හදවත්කම් යාකන් රේඩියෝ චාරිකාවන්න ආපහවතාවක් පටන් අරගෙන තියෙනවා. ඉතින් අද දවසේදී අපි එන්නේ සුන්දර අලුත්ගම පුරෝරේට. ඉතින් අපිත් එක මේ වැඩේට එකතුලා ඉන්න බොහොම ආදරෙන් මතක් කරන්න ඕනේ අබ හර්බල් බ්ලැක් හේනා ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පු දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගකින් තමයි වාට ලැබෙන්නේ. හිසකෙස් වැටීම පාලනය කරනවා විතරක් නෙවෙයි හිසකෙස් වර්ධනය කරන්නත් උපයෝගී වෙනවා කියලා ඔබට මතක් කරනවා. අබ හර්බල් බ්ලැක් හේනා විනාඩි 5කින් දිගුකල් පවතින ස්වභාවික කළු පෙනුමකට. එතක මතක් කරන්න ඕනේ ඔයා වසරකට වරක්වත් අඩුම තරමේ ඔයාගේ කන් දෙක පරීක්ෂා කරගන්නවද? අපි කොලෙස්ටරෝල්, දියවැඩියාව, ඇස් පරීක්ෂාව වගේම කන් පරීක්ෂාවත් වසරකට වරක්වත් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. හොඳ ශ්‍රවණයක් අපේ දෛනික ජීවිතයට හරිම වැදගත්. විෂන් කියා හීරින් සොලියුෂන්ස් ගැනවා දන්නවද? විෂන් කියා හීරින් සොලියුෂන්ස් කියලා කියන්නේ වෙළඳ පොලේ අඩුම බිලට channel 10ක full digital hearing aids ලබා දෙන hearing aids සඳහා ජීවිත කාලය පුරාම nominee after sales service එක ලබා දෙන reprogramming fitting service සියල්ලම ජීවිත කාලය පුරාම nominee කරන එකම විශ්වාසදායක hearing solutions provider තමයි vision care hearing solutions provider කියලා කියන්නේ. ඒ වගේම credit card installment හරහාද ඔයාට ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් අදම ඔයාට ආසන්නම vision care ශාකාවට ගිහින් කන වගේම කන් කලාඳුරු පරීක්ෂණයත් nominee කරගන්න පුළුවන් ඔයාට මේ ලැබෙන කූපන් පතෙක්. ඉතින් S2 එකත් පරීක්ෂා කරගන්න පුළුවන් කියලා මතක් කරනවා. එතක මතක් කරන්න ඕනේ අපිත් කියනවා Godrich Air Power Pocket Fragrances දැන් අලුත්ම අලුත් සුවඳ හයකින් Power Gel තාක්ෂණය නිසා සුවඳ දින 30ක් පුරා දිගුකල් පවතිනවා. Rose Fresh Blossom, Jasmine Floral Delight, Sea Breeze Lavender Bloom, Berry Rush, Lemon Tangy Delight සුවඳ සමගින් ඔයාගේ නිවසට බාත්รูම් එක එහෙමත් නැත්නම් ඔයාගේ මෝඩ රටය නැවුම් සුවඳකින් සුවඳවත් කරන්න සරසන්න Godrich Air Power Pocket Fragrances එක්ක ඔබටත් පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ විදිහට තමයි අනුග්‍රහක බවතුන් අපිත් එක්ක එකතුලා ඉන්නේ. එහෙනම් ඉතින් ඔයාලට තියෙන දවස පුරාවට මේ FM 89.1 89.3 Supreme Radio අහගෙන ඉන්න.

0: 89.1, 89.3 Supreme Radio.
1: සුප්‍රීම් රඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන චූටි පොඩිත්තු හරිම දක්ෂයි. චූටි ළමයි කොහොමත් දක්ෂයි කියලා කියනවනේ. ඔයාටත් පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්න. කොහොම දෙවන්නේ? 0718 89 3 3 කියන අපේ වට්සප් නම්බරකට අම්මට හරි තාත්තට හරි කියලා ඔයාගේ ලස්සන සින්දුවක්, කතන්දරයක්, කතාවක් අපිට සද්ද නැති තැනකට ගිහින් රෙකෝඩ් කරලා එවන්න. අපි ලෑස්ති වෙලා ඉන්නවා ඔයාගේ දක්ෂතාවය මුළු ලෝකෙටම එළිදක්වන්න. මේ ඒ විදිහට අපිට දක්ෂතාවයක් එවපු තවත් පොඩිත්තෙක්. මේ දූ ඉගෙන ගන්නේ රාහුල ප්‍රාථමික විද්‍යාලයේ. මෙයාගේ නම තමයි හසරි.
2: අයිබෝවන්, මම හසරි. මං ඉදිරිපත් කරන්නේ කිරල ගැන. එයා බිත්තර දානවා. එයා ඉන්නේ වැව්වලයි පිට්ටනියේ. එයාට අනුතරක් වුණොත් එයා කෑ ගහනවා.
1: හරිම ලස්සනයි. අහන් ඉන්න ආස හිතෙනවා. ඔයාටත් පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් මං අර කලින් කියපු නම්බෙකට වට්සප් කරන්න. ඒ විතරක් නෙවෙයි, චූටි පොඩිත්තු හරිම දක්ෂයිනේ අලුත් අලුත් නිර්මාණ කරන්න. ලස්සන ලස්සන චිත්‍ර අඳින්න පුළුවන් පොඩ්ඩොත් අපිව අහගෙන ඉන්නවා. අන්න ඒ පොඩ්ඩන්ටත් අපි අවස්ථාවක් දෙන්නයි හදන්නේ. ඔයාට පුළුවන් ඔයාගේ චිත්‍රයක්, ලස්සන නිර්මාණයක් අපිට එවන්න. මෙන්න මේ ලිපිණයට. සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4. මං ආපෝසරයක් මතක් කරනවා. සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4. අපි ලෑස්ති ඔයාගේ ඒ නිර්මාණය මුළු රටටම එළිදක්වන්න.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
1: ඔය ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න
2: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්
1: ඔයාගේ රික්වෙස්ට් එක 0718 89.3 89.3ට WhatsApp කරන්න කෝල් කරන්න 0111

0: දෙකයි පන්සිය දහයයි පන්සිය දහයට.
1: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
2: නෝයා අහලා තියෙනවද රට යක්කු ගැන?
3: රට යක්කු ගැනත් අහලා තියෙනවා. ලංකාවේ යක්කු ගැනත් අහලා තියෙනවා. යක්කා විමානයකනේ අපි ජීවත් වෙන්නේ තින්නේ.
2: මේක මේ ඇත්ත රට යක්කු ගැන කතා කරන්නේ චාමර.
3: ශාන්ති කර්ම ගැන කියන්නේ රට යක්කුම ගැන.
2: රට යක්කු මෙහෙම නැත්තම් රිද්දියාගේ කියන්නේ දරුතොල උපතක් මුල් කරගෙන කරන ශාන්ති කර්මයක් චාමර. දරුවන් නොමැති කාන්තාවන්ට දරුවන් ලබා දෙන්න රට යක්කුම එහෙම නැත්තම් රිද්දියාගේ කියන ශාන්ති කර්මය පහත රට ප්‍රදේශයේ පැවතුනා කියලා තමයි සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම ওই බින්තර එහෙම නැත්තම් මාතර කියන ප්‍රදේශවල තාමත් ඔය වගේ ශාන්ති කර්ම පැවැත්වෙනවා.
1: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
4: අත් බෙහෙත් වර්ග භාවිතය නිසා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාද වීම සහ අනවශ්‍ය සංකූලතා වැඩි වීම මගින් ඔබගේ ජීවිත අවදානම වැඩි විය හැකි. ඒ පිළිබඳව දැනුවත් වන්න.
1: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්. සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන අහන චූටි පොඩිත්තු දන්නවා අපි ඕගොල්ලොන්ට ලස්සනම ලස්සන භාෂා දෙකක් හරිම ලස්සනට කියලා දෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි, ඔයාට අපෙන් ජපන් භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි හරිම සරලව ආස හිතන විදියට ඉගෙන ගන්නත් පුළුවන්. අද අපි චූටි පොඩිත්තන්ට කියලා දෙන යන්නේ අපිට නිතර කතා බහ කරනකොට අවශ්‍ය වෙන වචන කීපයක් අපි ජපන් භාෂාවෙනුයි ඉංග්‍රීසි භාෂාවෙනුයි කියන්නේ කොහොමද කියලා. මේ විදියට පටන් ගන්නෙ සුප්‍රීම් රේඩියෝ ලැංග්වේජ් පාසල විශේෂාංගය. හරියට අහගන්න හොඳට ඉගෙන ගන්න.
5: C for cat and C for cup. K k k.
1: පුඩ්ඩන්ගේ language parcel. ලිපි ගොනු.
6: Shiro document.
1: Selasma.
6: Kikaku project.
1: අවසන් දිනය.
6: Shimekiri last date.
1: ව්‍යාපාරික සංචාර
6: සුචෝ බිස්නස් ට්‍රිප්.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සාගම්පල ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
1: The welcome show.
2: I burst the bodas rakavala udasana hada.
1: Supreme Radio the welcome show.
0: Satya divas pahema udey hatata.
1: The welcome show.
2: Anugrahaya.
3: Wartha pita wartha tabeni koti ate NLB tanade tahane luturaiye rupiyal koti 13.98 ikma u devanta supiritaya galaba dibin rathi samvardhaneta devanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani tahane biladi gena obat koti patiye kuwan.
4: Engineeru ek vidiyata mudalata wada pramithiya mage වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
0: 89.1 89.3 Supreme Radio.

Radio. අදත් අපි වෙනද වගේම ලස්සන දේවල් ගොඩාක් බැලුවා. චූටි පොඩිත්තන්ගේ දක්ෂතාත් බැලුවා. මං අර කිව්වා වගේ චූටි පොඩිත්තු මතක ඇතුව ඔයාගේ නැටුමක්, ඔයාගේ සින්දුවක්, එහෙම නැත්නම් කතන්දරයක්, එහෙමත් නැත්නම් චිත්‍රයක් වුණත් අපිට එවන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන ඉවර කරන්න තමයි යන්නේ. අදට ගියාට මම හරියටම හෙට උදේ 6 වෙද්දි එනවා මගේ චූටි පොඩිත්තංග බලන්න. එතකන් මගේ චූටි පොඩිත්තු හැමෝටම සුබම සුබ දවසක්.

0: අයිබෝන් සුබ දැස්සනක් වෙලා උදේ 7යි විනාඩි 1යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ දහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.

0: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි

0: උදැහතයි විනාඩි අටයි දැන් බලාව සුබදැසනක් හැමෝටම සුබදැසනක් ශාමන අයිබොහෝ වේවා.
1: අයිබෝන් පු අයිබෝන් සුබදැසනක් සුබ දවසක්.
0: අද ජුලි මාසේ 30 වෙනිදා බ්‍රහස්පතින්ද. ඉතින් බ්‍රහස්පතින්දාව දවස අපි නිවාඩුවකට පස්සේ ආරම්භ කරන්න ලෑස්ති.
1: නිවාඩුව කියන්නේ ඉතින් පින්බර දිනයක් නේද නේද?
0: ඔව්.
1: සිද්ධහන් ගත කරගත් දවසක් ඉතින් නේද? මේ දවසේ දන්සල් එහෙම තිබුණා හැබැයි නේ.
0: දන්සල් කියන්නේ මම ඒත් කල්පනා කරේ ජාමර වෙසක් පොසොන් එකට මේ නැති දන්සල් ගොඩක් ඊයේ තිබ්බද මන් දන්නේ නැහැ කියලා හිතුණා. මොකද හැම තැනම වගේ පාර පුරාවටම දන්සල්.
1: කියන්නේ හැම තැනම කියන්නේ කොහෙද ගියේ කියලා කියන්නේ එතකොට.
0: ඒ කියන්නේ ඇයි දැන් මේ මොනාද රත්මලාන පැත්තේ ගොඩක් දන්සල් තිබ්බ. ඔයාලගේ පැත්තේ එහෙම තිබ්බ නැද්ද ගොඩක්?
1: අපේ පැත්තේ කියන්නේ මමත් ගියා මත්තේකුඩ පැත්තට වගේ වෙනකන්. එතකොට ඉතින් තැන් තැන් වල තිබුණා පොඩි පොඩි දන්සල්.
0: ඒකනේ ඉතින්.
1: ලංකාව පුරත් එහෙම තිබිලා තියෙනවා ඉතින් නේද?
0: ඔව්. ගොඩක් දන්සල් තිබිලා තියෙනවා. අපේ පැත්තේම දන්සල් ගොඩක් තිබ්බා.
1: ඒක හොඳයි. මොකද පොයකට දෙකකට ඔක්කොම ඉවර කරගන්න නැතුව නේද? එහෙම ගොඩක් ඒ වගේ ඉතින් තියෙන එක ගොඩක් හොඳයි. මම දැක්ක මේ ගොඩක් ලොකු විශේෂත්වයක් තියෙනවා.
0: මොකද්ද?
1: සමහර ගොඩක් දන්සල් මන් දැක්ක ගම් ඇතුලේ තියෙනවා. ගම් ඇතුලේ දන්සල දෙන්න ගමේ මිනිස්සුන්ට. ඒකත් වෙන හොඳ අදහසක් නෙවෙයි පුනේ. මොකද ගමේ අයට දැන් තියෙන තරඟකාරීත්වයත් එක්ක ගමේ අයට වතුර ටිකක්වත් දෙන්න වෙලාවක් නැති වෙලා තියෙන මිනිස්සුන්ට. ඒක නිසා ඒකත් එක අතින් හොඳ වැඩක්. ඒ කියන්නේ සමහර ඇතුලේ ගම්මාන තියෙනවානේ. ප්‍රධාන මාර්ගය දැන් කිලෝමීටර් 20-30 වගේ ඇතුලේ ගම්මාන තියෙනවා. ඒ අයට ඉතින් කිලෝමීටර් 30ක් ගිරාගෙන ඉතින් පාරට වෙලා දන්සලා දෙනවට වඩා හොඳයිනේ ගමයට දන්සලක් දෙන එක නේද? ඒ නිසා එහෙම දන්සල එහෙම ගොඩක් මම දැක්ක මගේ යහළු මිත්‍රයෝ එහෙම ගොවිජන නියෝජිතයෝ එහෙම ගොඩක් ඒ වගේ දේවල් ෂෙයා කරලා තිබුණා. ඉතින් ගොඩක් හොඳයි ඒක. එහෙම තමයි වෙන්න ඕනේ ඉතින් නේද?
0: අනිවාර්යෙන්. එහෙනම් ඉතින් සුබ විදියට හිතන්න සුබ විදියට දවස ආරම්භ කරන්න හැමෝමත් එක්කම සුහදව කටයුතු කරන්න කියලා මතක් කරන ගමන් අපි ලෑස්ති ද වෙල්කම් ෂෝ පටන් ගන්න මතක් කරන්න ඕනේ. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් එක්ක මේ ගමන යන්න එකතු වෙලා ඉන්නවා කියලා.
1: ඒ වගේම ඉතින් වේදනාවන් කැක්කුම් වලට විරුද්ධව අපිට ප්‍රබල සහනයක් සලසන මෙල්ඩෝල් ඉන්නවා මේ ගමන යන අපිත් එක්ක. ඉතින් අදත් උදේ 10 වෙනකන් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. කතා කරන්න ගොඩක් දේවල් අපිට ඉතින් තියෙනවා.
0: ඔව්.
1: රටේ තුටේ වෙන දේවල් එක්ක ඉතින් අපි ඉස්සරහට යමු එහෙනම් අද දවසේ.
0: එහෙනම් ඉතින් දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හැගිනින් උදේ 10 වෙනකන් අපි ඉඳවා ඔයා ළඟටම වෙලා.
1: එහෙනම් ඉතින් ජය වේවා සුබ දවසක් හැමෝටම මං ජාමර
0: මම නිපුනිකා.

0: A suonare ai Ecker, a suonare ai Tune. Supreme Radio. Magiyale, Magirate.
1: සියල්ල මිලදී ගත්තද ඔබට කාලය මිලදී ගත නොහැක. එම නිසා කාලය අපතේ නොයවන්න.
2: සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: වැඩි වැඩි
3: වෙලා. අංක 1යි ලග්න 1යි
4: 100ක්ම ඔබ යතේ.
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ.
1: සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: ලිතුවේනියාව රැකියාව කරන් දෙන්නම් කිව්වද
2: ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද
1: සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද
3: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේන හෙලන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි
4: වගතුට සෑම විට ඔබ ළඟ රැඳෙන අපි හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම
3: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝග පිරිවරා අපි එනවා ඔබේ ළඟට
4: දොරින් දොරට මඟ දිගට මුළු රටට
3: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට
0: අද අලුත්කම
1: අනුග්‍රහ
5: Godrej Air Power Pocket Fragrances. Then අලුත්ම සුවඳ හයිකින්. නිවසට බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැවත සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
0: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂංකයා හීරින් සොලූෂන් සමගින් තබන්න අමතන්න 0777-7676-7676 ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පු දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි
5: ඔබේ සුපර්මාකට් එක බිසි කරන්න විතරක් නෙවෙයි ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා රිටේල් කන්සල්ටන්සි සර්විසස් 077-6610-22
6: 89.1 සුප්‍රීම් රේඩියෝ රේඩියෝ රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: එක දිගට රස මවන අපේ තානේ මෝනි ෂෝ එක.
1: උදේ 7:00 විතර 22:00 දැන් වෙලාව. මේ දවස් දෙකේ තින්නේ නේද? හොඳටම වහිනවා. කොල්ලමච.
2: ඔව් දැන් මම දැක්ක ඊයේ දවසේම නේද වැස්ස ගැන විවිධ විදිහේ නාලිකා සහෝදර නාලිකා නේද තරංගික තිබුණා නේද මේ වැස්සත් එක්ක.
1: එක එක්කෙනා අපි කියන්නේ ඩිස් කරනවා කියන්නේ
2: නේද? නෑ නේද? සාහිත්‍යමය ගුණය කියන එක එන්න එපා අනිවාර්යෙන් මාධ්‍යයක නේද?
1: අනිවාර්යෙන්.
2: ඒක ගොඩක් හොඳයි. මාත් බලන්නට අපි උදාරයි අදඩේ පටන් ගයිද කියලා. කොහොමරි මේ බස්නාහිර සබරගමු ඇතුළු ප්‍රදේශ කිහිපයකට වැසි තත්ත්වයේ වැඩිවීමක් තියෙනවා කියලා තමයි කියලා
1: තියෙන්නේ.
2: බස්නාහිර සබරගමු වයඹ පළාත්වල මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇති වෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතම් ස්ථානවල මිලිමීටර 50ට වැඩි තද වැසි ඇති වෙන්නත් පුළුවන් කියලා තියෙනවා. සෙසු ප්‍රදේශවලට නම් ඉතින් වියලි කාලගුණයක් තමයි තියෙන්නේ. මොකද නිරත දිග මෝසමෙන් උතුරු පැත්තට කොහොමත් වැසියන්නේ නැහෙනි. මදි කඳු කරින් උතුරු ප්‍රදේශවල ඉතින් වැසි තත්ත්වයේ වැඩිවීමක් වෙන්නේ නැහැ. ඉතින් කොළඹට වැහි අනුරාධපුරයට වැහි නැත.
1: වැහි නැත. චුට්ටක් ඉතින් පොදයක් හරියන්නේ ඉතින් පොඩ්ඩක් නේද? ඒකත් පොළව හරිය තිබලා එන්න.
2: මේ කාස්ට් එකේ පොද ගිහිල්ලා වැඩක් නැහැ. දවසක්වත් වහින්න ඕනේ නෙමෙයි. මම බොරු වැඩ කරලත් වැඩක් නැහැ නේ නිකන් නේද? මිනිස්සු රවට්ටන්න නිකන්.
1: ඒ වුණාට ඉතින් අර පොඩ්ඩක් නේද?
2: හිත හැදෙන්න වගේද?
1: ඕ නිකන් එහෙම හරිය නෑ.
2: එහෙම කමක් නෑ ඉතින් ටිකක්.
1: ඒ කියන්නේ පොඩ්ඩක්වත් ඇස්ස නැති වෙලාවේ පොඩි පොදයක් හරියන්නේක හොඳයි නේ චාමරේ.
2: මේ දවස්වල සමහර තැන්වල ගොයන් එහෙම කැපෙනවා
1: කියන්නේ.
2: ඕ ඒ වගේ වැඩක්
1: තියෙනවා. ඊට පස්සේ වඩා වෙනවා කරන්න එපා එපා. එහෙම ගොයන් කපන වැඩි වලට වහින්න එපා මං
2: කියන්නේ. එහෙම වහින්න එපා.
1: අහහ
2: කලාපෙන් කලාපෙට වහින්න ඉතින් මතක් කරන්න දේවල් ගොඩක් තියෙනවා අපිට
1: මතක් කරන්න ඕනේ.
2: ඔව් මෙල්ඩෝල් ගැන කියන්න ඕනේ. ඉතින් මේ දවස්වල මේ අපි වගේ කටහඬ වෙනස් වෙනවන හිටපු ගමන් නේද? අය ඔලුවේ කැක්කු මේනවා නම් ඉතින් මෙල්ඩෝල් කාඩ් එක ළඟ තියාගන්න ඕනේ.
1: අනික දැන් ඊයේ වැඩිපුරම අයිස්ක්‍රීම් එහෙම කෑවා නම් හම්බෙන හැම දන්සලකීම කෝල් බීම එහෙම බිව්වා නම් අනිවාර්යයෙන්ම ඉතින් මෙල්ඩෝල් එක මේ දවස් ටික ළඟ තියාගන්න. හරි
2: මෙල්ඩෝල් දන්සලක් තමයි දෙන්න තියෙන්නේ දැන්. ඉතින් හොඳයි ඒක. ඉතින් මෙල්ඩෝල් ළඟ තියාගන්න. මොකද වේදනාවන් කැක්කුම් වලට විරුද්ධව ප්‍රබල ආරක්ෂාවක් ලබා දෙනවා මෙල්ඩෝල්. පැරසිටමොල් විශේෂයක් විදිහට ළඟ තියාගන්න. ඒ වගේම ඉතින් අද දවස සුබ කරගන්න ජාතික ලොතරැය මණ්ඩලයේ ටිකට්පත් කවුන්ටරයක් ළඟට යන්න. ලොතරැය කූඩුවක් ළඟට යන්න. ගිහිල්ලා ගන්න ඔය අද සම්පත ලොතරැයි. මොකද දැන් කෝටි ගානක දිනුම් අවස්ථාව තියෙන ලොතරැයිවා ගන්න අතරතුරේ ඔයගේ අද දවසේ තියෙන වියදම් ටිකට් වලට හොඳම උත්තරයක් හොයාගන්න පුළුවන් අද සම්පත ලොතරැයිෙන්. දැන් අද දවසේ තියෙන වියදම් ටික කිව්වහම තරුණයන් වෙන්න පුළුවන් නේද, මැදිවිය වෙන්න පුළුවන්, අම්මලා තාත්තලා වෙන්න පුළුවන්, හැමෝටම තියෙනවනේ දෛනික වියදම් ටිකක්. ඔය වියදම් ටිකේ තියෙන තරුණ තරුණියන් ගොඩක් වැඩිනේ කොහොමද? ඒක නිසා තවත් කාගෙන්වත් ඉල්ලන්න ඕනේ නැහැ. ඔය ඉතින් ඔය ගිනි පොලියට සල්ලි ගන්න ඕනේ නැහැ පස්සේ දෙන්නම් කියලා. ගිහිල්ලා ගන්න අද සම්පත ලොතරැයිපත්. මොකද 250,000ක් දක්වා දිනුම් අවස්ථාවයට තියෙනවා. මහජන සම්පත දිනුම් වාරයෙන් තමයි තෝරගන්නේ. අවසාන අංක 4 සහ ඉංග්‍රීසි අක්ෂරය ගලපන්න රුපියල් 250,000ක් තියෙනවා. අවසාන අංක 4 ගලපුණ රුපියල් 50,000යි. අවසාන අංක 3 රුපියල් 4000ක් වගේම සෙසු තෑගි ඔබට ඔබේම කරගන්න පුළුවන්. අද වියදමට කියාපුම ගැලපෙනම ලොතරැය තමයි ජාතික ලොතරැය මණ්ඩලයේ අද සම්පත ලොතරැය
1: කියන්නේ. එහෙනම් ඉතින් අද සම්පත වැඩි වැඩි මිලදී ගන්න කියලා වට මතක් කරනවා. ඒ අතරේ මතක් කරන්න ඕනේ සාමාන්‍යයෙන් අපිට අපේ ජීවිතේ ඉලක්ක වලට යනකොට ශාමන අපි හරිම කැමති මේ ටිකක් අපි අර මේ ඒ දේ ගැන වැඩිපුර දැනගෙන යන්නේ කියන අප සාමාන්‍යයෙන් කියන්නේ අපිට රස්සාවක ප්‍රොමෝෂන් එකක් එහෙම හම්බ වෙන්නේ පොඩි තත්ත්වයක් එහෙම තේන අපේ අදාළ කරන දේ ගැන කාර්ය විශේෂීකරණය විතරක් නෙමෙයි මේ අපිට ටිකක් ඒ ගැන දැනුමක් තිබ්බොත් එහෙම මේහා සම්බන්ධ මේ අපි කියනවානේ
2: අධ්‍යයනයක් කරලා තිබුණොත් අපි
1: නේද හැමදේම තිබ්බොත් හොඳයි කියලා කියනවා ඩිග්‍රී එකක් ඩිප්ලෝමා එකක් තිබ්බොත් අපිට ලේසියෙන්ම අපේ මේ උසස් වීම ගන්න පුළුවන් කියන එක අපි හැමෝම දන්නවා.
2: ඔව් අනිවාර්යයෙන්. දැන් අපිට ප්‍රායෝගික වගේම ඉතින් අර පේපර් ක්වොලිෆිකේෂන් කියන එක තියෙන්න එපා ඉතින් නේද පෙන්නන්න එපා කොහේ හරි ගිහිල්ලා
1: ඒ ටික තියෙන්න එපායිනේ. ඉතින් ඒ නිසා ඔයා සමහර විට මේ වෙද්දී ඊට يعني රස්සාවකට යන්න කලින් ඒරල් සමත් වෙලා නම් ඉන්නේ මම ඒ ටික සම්පූර්ණ කරගෙන යනවා කියලා හිතන කට්ටිය ඇති. මොකද සමහර අය දන්නවා තමන් ඉක්මනටම රැකියාවට යන්න කලින් ඩිග්‍රී කරගත්තොත් ඩිප්ලෝමා එක කරගත්තොත් එහෙම මට රැකියාවට ගිහිල්ලා රැකියාවේ කාර්යයන් ඉගෙනගෙන තග්ගාල ප්‍රොමෝෂන්ස් වලට යන්න පුළුවන් කියලා. ඉතින් ඒවට ඔයා ලෑස්ති වෙනවා නම් ඔයා දැම්මම ඩිග්‍රීක් එහෙම කරගෙන යන්න හිතාගෙන ඉන්නවා නම් එහෙම නැත්තම් රැකියාව කරන ගමන්
2: දැන් අනිකනිපු දැන් ඩිග්‍රීක් කරන්න අපි රස්සාවක් කරන්නම නෙවෙයි නේද?
1: ඔව්.
2: يعني තමන්ගෙම කියලා දෙයක් කරන්න උනත් අපි ඉගෙනගෙන ඉන්නපයි ඒහා සම්බන්ධයෙන් නේද?
1: ඉතින් ඒහා සම්බන්ධයෙන් ඉගෙන ගන්නවා කැමති නම් සහ ඔයා පිටරටකට ගිහිල්ලා වාගේ අධ්‍යාපනයේ මුළු ලෝකෙටම ටිකක් ගැලපෙන විදිහට ඉගෙන ගන්න කැමති නම් ටිකක් නෙමෙයි ගොඩක් ලෝකෙටම ගැලපෙන විදිහට ඉගෙන ගන්න කැමති නම් ඔයා අනිවාර්යයෙන්ම චයින ලංකා এডুকেෂන් එක එකතු වෙලා ඔයාට පුළුවන් චීනට යන්න.
2: අනිවාර්යෙන් මේ චීනට යන වැඩේ ඔයාට කරන්නේ චයින ලංකා এডুকেෂන් එකේ. හරි? මේක නිකම් නිකම් මහා විශාල ගාණක් දීලා චීනයට වයන්න ඕනේ නැහැ. පූර්ණ සහ අර්ධකාලීන ශිෂ්‍යත්වයට දෙනවා. ඒ වගේම ඔයාට සියලුම ආකාරයේ ඔයාට අවශ්‍ය කරන පහසුකම් ටික සැපෙන්නේ කොහොමද? ඔයාට කොච්චරක් විතර මුදලක්ද යන්නේ? ඔයාට අවුරුදු කීයක් නොමිලේ හම්බෙනවද මේ අවස්ථාව? මේ සියලු කරුණු කාරණා චයිනා ලංකා එඩියුකේෂන් එකත් එක්ක තමයි ඔයාට කතා කරගන්න තියෙන්නේ. ලොවම පිළිගත්තු උපාධියක් සියලු පහසුකම් සමග චීන ඉඳලා කරන්නවට ලැබෙන මේ අවස්ථාව මගාර ගන්න එපා. ඔයාගේ හීනයක් තිබුණනම් ඔයා පිටරටක ගිහිල්ලා ඉගෙන ගන්නවා කියලා. ඔයා දැන් පිටරට ඉන්න ඇමරිකාවෙ ඉඳන් ওই රටවල් බලාගෙන ඇවිල්ලා අඩුම ගාන තියෙන රටට දැන් යන්න ලෑස්ති වෙලා නම් සමහරට ඔයා ඉන්නේ. යන්න එපා. මොකද චයිනා ලංකා එඩියුකේෂන් එකෙන් චීනට යන්න ඔයාට අවස්ථාවක් දැන් හදලා දෙනවා.
1: අනිකේ තියෙන පූර්ණ ශිෂ්‍යත්ව අර්ධ ශිෂ්‍යත්ව තියෙන නිසා ඔයාලට බය වෙන්න කිසිම දෙයක් නැහැ. ඔයාගේ ඔය ගණන් ලොකුවට යන්නේ නැහැ. නිකන් ලොකුවට වේදන් කරගෙන ගිහිල්ලා සමහර ශාමර ලොකුවට වේදන් කරන් යනවා. හැබැයි දැන් ඒ යන්නේ මේ টොප් රෑන්කින් වල තියෙන කැම්පස් එකකටවත් නෙමෙයි.
2: තාම සමහරට ඔයාලට හිතෙනවා අපි මේ කිව්වට ඔය කිව්වට ලොකු ගාණක් යනවා ඇති කියලා. ඩොක්ටර් වාග්ගිට දැන් කතා කරලා බලන්න අපි මේ බොරු කියනවා නම් ඔයාලට කොච්චරක් විතර ගාණක්ද යන්නේ කියලා. මොකද පූර්ණ සහ අර්ධ කාලීන ශිෂ්‍යත්ව තියෙනවා. පාඨමාලාවන් රසක් තියෙනවා. ඉංජිනේරින් ඩිග්‍රීස් ගොඩක් තියෙනවා මෙතන නේද? ඒ වගේ මෙඩිසින් තියෙනවා, ඒ වගේ මැනේජ්මන්ට් ඩිග්‍රි තියෙනවා, ඒ වගේම ලැන්ග්වේජ් තියෙනවා. තවත් අමතර ඔය මොඩල් පර්ෆෝමන්ස් වගේ දේවල් නේ දේවා. අද ලෝකෙට ගැළපෙන නව තාලෙට හරියන ඩිග්‍රිනේ තියෙන්නේ. මේ සියලු දේවල් ඉතින් ඔයාට වාගේ කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඔයාට කැමති තැනින් ඉගෙන ගන්න පුළුවන්කමක් තියෙනවා. ඩොක්ටර් භාග්‍යට කතා කරන්න.
1: අනික IT පැත්තෙන් යන ඔයාට මේ පැත්තේ නෝ ඩිග්‍රි
2: තියෙනවා. මේ කිව්වට වැඩිය ගොඩක් ඒවා තව තියෙනවා නේද?
1: ගොඩක් ඒවා තියෙනවා. අපිට මේ කියාගන්න බැරුව ඉන්නේ තරමටම මේ දේවල් තියෙනවා. ෆුඩ් සයන්ස්
2: කියන්නේ සමහර වෙලාවට අපි දන්නේ නැහැ අත්තනම මේ මොනවද කියලා.
1: ඒක තමයි. ඒ නිසා ඉතින් ෆුඩ් සයන්ස් මේ වගේ දේවල් වලට තෝයන්නේ කැමැත්තෙන් ඉන්නවනම් මේ දේවල් ටිකත් හරි

0: ඉන්ටර්වියව තිබුණ ශිෂ්‍යත්ව 100ක් වෙනුවේ
1: ඉතින්
0: මේ තාමස් සමහරට අවස්ථාව තියනවා වෙන්නත් පුළුවන් ඔයාලට.
1: ඔව් ඒ නිසා අවස්ථාව මග අරගන්න නැතුව ඉක්මනම කෝල් එකක් ගන්න කෝල් එකක් අරන් අහන්න අවස්ථා ඉවරද මට තාමත් පුළුවන්ද කියලා 077.290290 වල කතා කරන්න 077.290290 වල කතා කරලා ඔයාලට පුළුවන්කම තියෙනවා ශිෂ්‍යත්ව ලාභයක වීමට ඔයාලට සුසුකමක් තියනවද නැද්ද කියන එක වගේම ෂීනට ඊළඟට කොහොමද ඔයා යන්නේ කියන එක ගැන විස්තර ડોක්ටර් භාග්‍යගෙන් අහගන්න.
0: එහෙනම් අවස්ථාව මග අරගන්න එපා. ඉගෙන ගන්න හරියට ඉගෙන ගන්න යන චැනල් ලංකා එඩියුකේෂන් එකත් එක්ක එකතු වෙන්න.

0: සුප්‍රීම් රේඩියෝ උසස් මතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩු මුමිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
1: මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකින්.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා මෙතින් දන්න කියන GI box bar.
0: සමුරු බලක පදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0112 668 1022
5: අයියෝ හීනයක්ද දැක්කේ අපරාදේ
6: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
5: ඉවරයි අද.
6: අහ් කවද දැක්ක හිමි?
7: සුදු නෝනේ අලි වැඩි මේ මන.
6: ඕවා දබුම ඔබට හිතට දැනෙන සිංහන්න. සතිය දවස් පහේම දවල් එකට.
0: සින්දු කෆේ විත් නිමේෂා. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
8: අත්පෙහෙත් වර්ග භාවිතේ නිසා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාදවීම සහ අනවශ්‍ය සංකූලතා වැඩිවීම මගින් ඔබගේ ජීවිතාවදානම වැඩි විය හැකි. ඒ පිළිබඳව දැනුවත් වන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
9: 89.1 89.3

0: പുറത്തിരട്ടെ. വെൽക്കം ഷോ.
1: උදේ 7යි විනාඩි 45යි දැන් වෙලා ඔබ අපි යන ලෑස්තිවෙන අද දවසේ පුවත්පත් සිරස්තල මොන වගේද මොනාද තියෙන්නේ කියලා බලන්න අපි මුලින්ම අවධානය යොමු කරන්නේ අද දවසේ දිනමින පුවත්පතට.
2: ඔව් කාල වේලාව සීමිත හින්දා අපි දිනමින පුවත්පත් සිරස්තල කීපයකට අවධානය යොමු කරමු. ප්‍රධාන පුවත් සිරස්තලයේ දිනමින වාර්තා කරනවා ඡායාරූප සහිතවම කතරගම දෙවිනුවර සබරගමු දේවාල පෙරහැර වීථි සංචාරයේ කෙරේ කියලා තමයි කියලා තියෙන්නේ. අති උත්කර්ෂවත් ශ්‍රීයෙන් කතරගම ඒ වගේම දෙවිනුවර බොහෝ නේද අල කලංචි ගොඩක් මැද රැහැරණං හැබැයි සාර්ථකව අවසන් වුණා. වගේම සබරගමු මහසමන් දේවාලේ පෙරහැරත් ඉතින් ගිය දවසේදී වීථි සංචාරය කළා. ඒ ඡායාරූප සහිතව වාර්තා කරනවා. ඒ වගේම ප්‍රධාන පුවත් සිරස්තලය යටතේ අපි බලමු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් තමයි උපුටා ගන්නෙ. රජයේ නඩත්තුවට වැඩිපුර වියදම් කිරීම සාධාරණ නැහැ ජනාධිපතිවරයා කියන්නේ. භාණ්ඩාගාරයට ලැබෙන සෑම රුපියලක්ම රටේ සංවර්ධනයට යොදවනවා. පුනරාවර්තන වියදම් අඩුකර ප්‍රාග්ධන වියදම් වැඩි කරනවා. රාජ්‍ය සේවයේ ඩිජිටල්කරණය කඩිනමින් කියලා ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ රැස්වීමේදී ජනාධිපතිවරයා සඳහන් කළා. ඒකන වාර්තා කරලා තියෙනවා.
1: හරි. ඒ වගේම තමයි රට පැන්න පාතාලයන් අල්ලන්න මෙහෙයුමක් කියලා අද දවසේදී දිනමින පුවත්පත වාර්තා කරනවා. වගේම තමයි රුධිර පරීක්ෂාවට වැඩිපුර අය කළ බවුනියාවේ රෝහලකට ලක්ෂ 5ක් දඩ කියලාත් ඔන්න සඳහන් වෙනවා. පහුගිය දවස් ටිකේ ගැන වැඩිපුර කතා වුණානේ. ඉතින් ඔන්න දැන් ලක්ෂ 5ක දඩ නියම කළා කියලා තමයි සඳහන් වෙන්නේ.
2: ඒ වගේම විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වාර්තා කරනවා. තීරණයට අපි විරුද්ධයි නීතිඥ සංගම් සභාපති. අපිට මඩ ගැහුවත් අපි අපේ ගමන යනවා කියලා තමයි සඳහන් කරලා තියෙන. අපි දැක්කා නීතිඥවරුන්ගේ විශේෂ රැස්වීමක් තිබුණා. ප්‍රධාන කාර්යාලයේදී බොහෝ දෙනෙක්ට සම්බන්ධ වෙලා තිබුණා. නඩු ප්‍රමාදයේ අවසන් කරන පියවරක් ජනවරමේ නීතිඥව දූෂිත දේශපාලන
1: නඩු ප්‍රමාදය අවම කරන පියවරක් කියලා තියෙනවා. ජනවරමේ නීතිඥයෝ දූෂිත දේශපාලකයන්ගේ නඩු ඉක්මන්වන නිසා සමහරු කලබල වෙලා කියලා තමයි අද දවසේදී දිනමින පුවත්පත වාර්තා කරන්නේ. වගේම තමයි ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම වල සුවිශේෂී ප්‍රගතියක් කියලා තොන්න සඳහන් කළා තියෙනවා. ඊට පස්සේ තියෙනවා තවත් මෙට්‍රෝ බස් 104ක් ඇවිත් කියලත් සඳහන් වෙන අතරේ පානදුර බලානේ කොස්තාපල් T56 අවියෙන් පපුවට වෙඩි තබාගෙන මෙරිලා කියලත් සඳහන් වෙනවා. මේ දවස් ටිකේම අපිට ඒ වගේ තොරතුරු තමයි දිගට මහන්න හම්බ වෙන්නේ නේද චාමර? එක එක විදිහේ තොරතුරු, විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන්, ඒ වගේම පොලිසිය අය එක එක විදිහේ දේවල් ටිකක් සිද්ධ වෙනවා.
2: මේ දවස්වල විතරක් නෙමෙයි, ඉතින් සෑහෙන කාලෙක ඉඳන් සිද්ධ වෙන දෙයක් ඉතින් නේද මේ මහා පොළවේ. ඉතින් ওই විදිහට තමයි වර්තා කරලා
1: තියෙන්නේ. එහෙනම් ඉතින් දිනමින පුවත්පත් ඒ විදිහට පුවත්පත් සිරස්සල ඔබට කියන ගමන් අපි ලෑස් දෙකේට විරාමයකට යන්න. විරාමෙන් අනතුරුව සින්දුවකට යන්නේ. සින්දුව අනතුරුව අපි ආවහු කතාවට මෙහෙම නැත්තම් ඉතින් චාමරට මේ පොඩි ප්‍රශ්නයක් කරලා තියෙන්නේ. අපි එක්පොට් වෙවෝ. දිගටම අහගෙන ඉන්න මේ සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝන් පැරසිටමෝල් විශේෂයකි.
1: ගොඩ්රිජ් එයාර් පවර් පොකට් ෆ්‍රෑග්‍රන්සස් දැන් අලුත්ම සුවඳ හයිකි පවර්ජල් තාක්ෂණය නිසා සුවඳ දිරදියක් පුරා පවතී. නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයක් නැව සුවඳින් සරසන්න. ගොඩ්රිජ් එයාර් පවර් පොකට් ෆ්‍රෑග්‍රන්සස්
2: චීනයේ නැවතත් ශිෂ්‍යත්ත සීයක් ලංකාව දරුවන්ට බයලෝජිකල් ඉංජිනේරින් ෆුඩ් සයින්ස් ඉංජිනේරින් ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ත ඒලෙවල් සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා ඉඩියුකේෂන් ඩොක්ටර් භාග්‍යා 0870290290 සම්මුඛ පරීක්ෂණ ජුලි 28-29 මගතොට සමවිත ඔබ ළඟ රැඳෙන අපි හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම
1: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝග පිරිවරා අපි එනවා ඔබේ ළඟට
2: දොරින් දොරට මඟ දිගට මුළු වටට
1: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට
2: අද අලුත්කම
0: අනුග්‍රහ
1: ගොඩ්රිජ් එයාර් පවර් පොකට් ෆ්‍රෑග්‍රන්සස් දැන් අලුත්ම සුවඳ හයිකේ නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැව සුවඳින් සරසන්න. ගොඩ්රිජ් එයාර් පවර් පොකට් ෆ්‍රෑග්‍රන්සස්
2: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂංකයා හීරින් සොලූෂන් සමගින් තබන්න අමතන්න 0777-77-76-76 ස්වභාවික ශාක සාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පූ දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
1: ඔබේ සුපර් මාකට් එක බිසි කරන්න විතරක් නෙවෙයි ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 0777-76-10-32 89.1 89.3

0: එක දිගට රස මවන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: හතයි විදරී 52යි දැන් බලාව මතක් කරන්න ලෑස්ති වෙන්න ඔයාගේ ජීවිතේ දිනන කාරණා ටිකක් ගැන. දිනන කාරණා ඉතින් අනිවාර්යෙන් මතක් කරන්න එපැයිනේ. ඔයාට NLB දරණ නිධානයක් ගත්තොත් එහෙම සමහරට ඔයාගේ හීනේ තියනවා ඇත්තේ මේ වාහනයක් ගන්න තැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙයක් හදන තැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ බිස්නස් එකට තව සල්ලි ටිකක් දාන්න ඕන තැන වෙන්න පුළුවන් ඉන්නේ. බිස්නස් එක අලුතෙන් පටන් ගන්න මට සල්ලි ඕනි කියලා හිතන ගමන් වෙන්න පුළුවන් ඉන්නේ. ඔය කියන හැම හීනකටම අනිවාර්යෙන්ම ඔයාට NLB දරණ නිධානයෙන් කෝටි ගාණක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒක අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනේ. ඉතින් ජීවිතයේ සිහින යථාර්ථය බවට පත් කරන NLB ධන නිධානය වැඩි වැඩියෙන් මිරදී ගන්න කියලා තුවාට මතක් කරනවා. ධන නිධාන ලොතරැය තුනින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභියා රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් ලබා දෙන ගමන් කඳු උඩරටින් තමයි බිහි කරන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් ඒ වගේම කඩුවෙල ප්‍රදේශයේ මනෝජ් ජුජේසිංහ මහතා අලෙවි කළපු ලොතරැයිපත් අතරින් ධන නිධානයේ දෙවැනි සුපිරි ඔන්න ත්‍යාගලාභියා බිහි කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ රුපියල් 9,31,00,000කට අධික ත්‍යාග මුදලක් හිමි කරන ගමන් චාමර. හිතන්නකෝ 9,31,00,000කට අධික මුදලක් හිමි කර ගන්න ගමන් රුපියල් කෝටි 9,00,000.
2: හීන් දාඩිය දාන අපිට නන්නේ.
1: ඒකනේ. ඒ නිසා ඉතින් ඔයත් මේ වගේ වාසනාවක් ළඟා කරගන්න කැමති නම් කල්යල් බලලා පස්මහ බැලුම් බල බලින් නැතුව දැම්මම ගිහින් ගන්න ටිකට් එකක් ධන නිධානේ වැඩි වැඩියෙන් ගන්නවා කියලා කියන අනිවාර්යෙන්ම ඔයාට ඔයාගේ අත සරු වෙනවා කියන එක තමයි. ඉතින් හිතත් සරු වෙලා අතත් සරු වෙලා ඔක්කොම ටික ඉතින් සරුයි. ඉතින්
2: අනිවාර්යෙන් ධන නිධානේ ලොතරැයියක් ඔබ ගන්නවා කියලා කියන්නේ ඔබ කෝටිපතියක් වෙනවා විතරක් නෙවෙයි නේද? ඔය අපේ රටේ සංවර්ධනයට දායකත්වය ලබා දෙන පුද්ගලයෙක් වෙනවා.
1: ඒ වගේම තමයි 2026 වර්ෂය තුලදී ජූලි මාසයේ වෙනකොට චාමර සුපිරි ත්‍යාගලාභින් දෙදෙනෙක් බිහි කළා වගේම 120 ත්‍යාගලාභින් 35 දෙනෙකු වගේම 102 ත්‍යාගලාභින් 451 දෙනෙකුත් බිහි කරලා තියෙනවා කියන එක මතක් කරන්නම ඕනේ. අර කෝටි 12.4යි කෝටි 9යි කෝටි 9යි 31,00,000කට අධික මුදලට අමතරව තමයි මේ දේවල් ටික හැමේ දීලා තියෙන්නේ. ඉතින් හිතන්න කෝටි ගණන්ම තමයි හැමදාම දෙන්නේ.
2: අනිවාර්යෙන්.
1: දශක 6කට වඩා වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දීපු ජාතික ලොතරැයි මණ්ඩලයේ සතිය දින 7ම දිනුම දින ධන නිධානයේ ලොතරැයි අලවිය තුලින් ඍජුවම රජ ඒකාබද්ධ අනුමුදලට දායකත්වය ලබා දෙනවා කියන එක මතක් කරන්න ඕනේ.
2: දැන් මේ සුපුරුදු තෑගලට අමතරව සෑම ඉරිදා දවසකම සන්නේ බෝනස් වාසනාවක් තවමත් තියෙනවා. ඒ නිසා උත්සාහ කරන්න වැඩි වැඩියෙන් ධන නිධානයේ ලොතරැයිපත් ගන්න. මොකද ජාතියේ ධන සම්පත මහා ධන සම්පත කියන්නේ නිකම්ම නෙවෙයි.
1: ඒකන මතක් කරන ගමන් ඔයාට මතක් කරන්න ඕනේ බෙල්වා RB500 ගැන. ඉතින් ඔයාගේ ජීවිතයේ ඔයාට තියෙන හීනතර දෙයක් තමයි වාගයක් හදාගන්න එක, ගොඩනැගිල්ලක් හදාගන්න එක, ඔයාගේ ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන්. ඉතින් මේ හැම තැනක්ම ලස්සනට පිළිවෙලට ඔයාට හදාගන්න පුළුවන් මෙල්වා RB500 ගත්තොත් එහෙම ශක්තිමත් වන්නේ. ඒක මතක තියාගන්න. ශක්තිමත් බැඳීමක් අනිවාර්යෙන්ම ඔයාට තියාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි දැන් ඒ පැත්තෙන් ඒ වගේ දේවල් වෙද්දි අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්න අපි සමහර වියදම් කපා හැරීම් සිදු කරනවා නේ. ඉතින් සමහර වෙලාවට අපි ගන්න හිතන් ඉන්නේ චීස් එකක් වෙන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ චීස් වල ගණන් වල හැටියට කමක් නැහැ. චීස් ගන්න වෙන මොනා හරි ගන්නවා කියලා හිතනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ එක එක දේවල් කප්පාදු කරනවා. සමහරක් විට ඔයා එළවලු නිකන් හරි හිතන්නකෝ ඔයා එක දෙකකින් ග්‍රෑම් 750ක් විතර ගන්නවා කියලා එක දවසකට.
2: එතකොට මේ කවුරු හරි කියලා දිනනවා චීස් ගන්න වැඩි හොඳයි එලා දෙනක් ගන්න එක
1: කියලා. ඇත්ත කතාව. ඇත්ත ඒකටම ගණන්. ඉතින් ලංකාවේ තියෙන සමහර චීස් වර්ග කොහොමනත් සමහර නෙමෙයි ඔක්කොම චීස් වර්ග ගණන්. කොහොමනත් ඉතින් ඔය දේවල් ටික ටිකක් අඩුවකට වාර ගන්න පුළුවන්කම තියෙනවා කසාගල ග්‍රීන් සූප් එකට ගියොත්. එහෙම කසාගල ග්‍රීන් සූප් එකේ ඔයාට මේ දේවල් අඩුවට ගන්න පුළුවන්කම ලැබෙන්නේ ප්‍රමිතියෙන් අඩු නිසා නෙමෙයි. හරිද? ඔයාට මේ දේවල් අඩුවට ගන්න පුළුවන්කම ලැබෙන්නේ අතරමැදියන්ට ගෙවන වටිනාකම අඩු වෙලා තියෙන නිසා. මොකද අතරමැදියන්ට ගෙවන ගාණ අඩුයි. එතකොට ඉතින් ඔයාට අර බාණ්ඩේට තව තව කෑලි එල්ලෙන්නේ නැහැ. අරයට දෙන්න මෙහෙම. ඉතින් ඒ නිසා අපි ඔන්න මෙතනට බාණ්ඩේට දැම්මා. මෙයාට මෙතන මෙහෙමුණා. මෙතන බාණ්ඩේට දැම්මා. අපේ බිස්නස් එක ලොස් වෙලා තියෙන නිසා ඉතින් අපි මේකට දැම්මා. එහෙම මොකුත් නැහැ. ඔයාට හරි සාධාරණ මුදලකට හිත පිරෙන බාණ්ඩ ඔක්කොම ටික උනත් අරන් එන්න පුළුවන්. පර්ස් එක හිඳෙන්නේ නැහැ. පොකට් එක හිඳෙන්නේ නැහැ. ඒ නිසා බය වෙන්නතු යන කසාගල ග්‍රීන් සෝප් එකට ශාකතිනෝ මාතලේ අතුරු ගිරිය කඩුවල ගනේ මුල්ල නාරම්බල ගම්ප ඉන්දියාපල කියන තැන්වල මේ අවුරුද්දේ තවත් බොහෝ තැන්වල නව ශාකා ආරම්භ කරන ලෑස්ති. කසාගල ගෲප් ඔෆ් කම්පැනි සනුබද්ධ කසාගල ග්‍රීන් සුපර් වෙත අද්දම යන්න කතා කරන 01.2.864.12 වට තවත් වැඩිපුර විස්තර සමූහ ව්‍යාපාරය සම්බන්ධයෙන් දැනගන්න පුළුවන්කම තියෙනවා.
2: ඉතින් පවුලේ ඈත් එක ගිහිල්ලා බලන්න කොහොමද මේ වෙනස කියලා. වෙනස අත්දකින්න ඉතින් සුපිරි වෙළඳසල් ජාලයක සුපිරි අත්දැකීමක් පවුලේ හැමෝටම ලබා දෙනවා. කසාගල ග්‍රීන් සුපර්.
1: එහෙනම් ඉතින් ඒකන මතක් කරන ගමන් අපි ලෑස්ති සින්දුවකට යන්න. ඊට පස්සේ තව වැදගත් දෙයක් තියානේ මතක් කරන්න.
2: තියෙනවා වෙලාව මතක් කරන්න තියෙනවනේ.
1: ඔව් වෙලාවත් මතක් කරන්න තියෙනවා. යමු එහෙනම්.

0: නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ අහසේ පොළොවේ බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරිය.
1: වාර්තාපිට වාර්තා තබමේ කෝටි අටේ එන්.එල්.වී. තනටි තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ නිවේනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

0: උදෑසනයි විනාඩියටයි දැන් වෙලාව අපේ දෙවනි පැයට තමයි ඇවිත් තියෙන්නේ. මතක් කරන්න ඕනේ මුලින්ම ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතිකලතරයි මණ්ඩලය අපිත් එක්ක මේ ගමන යන්න එකතුලා ඉන්නවා කියලා.
1: ඉතින් ඒ වගේ මතක් කරන්න ඕනේ මෙල්වා RB500 ගැන නේද? විශ්වාසයෙන් ශක්තිමත් බැඳීමක නම් මෙල්වාම තමයි තෝරගන්න ඕනේ ඉතින්.
0: ඔව්. මේ චාමර ඔයා දන්නවනේ ග්ලැසියර් ගැන.
1: ග්ලැසියර් ගැන දන්නවා. මහද්වීපික ග්ලැසියර් තියෙනවා, සාගරික ග්ලැසියර් තියෙනවා නේද?
0: ඔව්.
1: ඔකේ ලොකුම බලපෑම තියෙන ඉතින් මේ සාගරික ග්ලැසියර් දිය වෙනකොට තමයි ඉතින්.
0: අන්න ඒක තමයි. මං හරිම කතාවට ඇවිත් ඉන්නේ. මොකද ඔය ගැන වැඩිපුර විස්තර දන්නවනේ. දන්නවද මේ වෙනස්විලාවෙත් ග්ලැසියර් තිබ්බා කියලා?
1: විනිසිරෝයි ග්ලැසියර් තියෙනවා කියලා අහලා තියෙනවා.
0: හැබැයි දැන් වෙනිසිවලාවේ ග්ලැසියර් නැහැ කියලා දන්නවද?
1: දිය වෙලා.
0: වෙනිසිවලාවේ ග්ලැසියර් දිය වෙලා ගිහිල්ලා. වෙනිසිවලාවට අයිති වෙලා තිබ්බ අවසාන ග්ලැසියරයත් උන දිය වෙලා ගිහින් තියෙනවා කියලා ආරංචි වුණා. වෙනිසිවලාවේ මේක ජාමර විශේෂ වෙන්නේ කන්දක තිබ්බ ග්ලැසියර් කොටසක්.
1: ඔව්.
0: කන්දක තිබ්බ
1: මහද්වීපික ග්ලැසියර් නේද?
0: මහද්වීපික ග්ලැසියර් මේ කන්දක තිබ්බ ග්ලැසියර් කොටසක් තමයි මේ විදිහට දිය වෙලා ගිහින් තියෙන්නේ. වෙනිසිවලාවේ ලා කොරෝනා කියලා කියන්නේ වෙනිසිවලාවේ තිබ්බ අන්තිම ග්ලැසියර් කොටස ජාමර.
1: අවසාන ග්ලැසියර් කොටස.
0: ඔව්, අවසාන ග්ලැසියර් කොටස. මේක දිය ගිහින් තියෙනවා. කොහොම හරි මේක තියෙන්නේ සේරා නිවේඩාද මෙරීඩා කදුපන්තියේ. තිබුණේ තියෙන්නේ නෙමෙයි, තිබුණේ කියලා තමයි කියන්න වෙන්නේ. මේ ග්ලැසියරේ පිහිටලා තියෙන චාමර ඉතා උස කඳු මුදුනක. ඉතින් මේ කඳු මුදුනක තමයි අනික නිම්න ග්ලැසියර් වගේ තියෙනවානේ. අර පහලට කඩාගෙන වැටෙන වගේ ග්ලැසියර් කොටසක් තමයි තිබිලා තියෙන්නේ. කඳු මුදුනේ ඉඳන් පල්ලෙහාට වෙනකන් පොඩ්ඩක් පොඩි බැස්මක වෙනකන් තමයි තිබිලා තියෙන්නේ. කොහොමහරි කියනවා මුහුදු මට්ටමේ ඉඳන් ආසන්න වශයෙන් මීටර 4700ක් 5000ක පමණ තමයි මේක උසින් තිබිලා තියෙන්නේ කියලා. දැන් අපි දන්නවනේ වෙනිස්වලාව කියන්නේ චාමර ටිකක් රස්නේ රටක් කියලා. රස්නේ රටකත් ඉතින් ඒ කියන්නේ රස්නේ තියෙනවානේ. ඉතින් එහෙම තැනකත් කොහොමද මේ වගේ දේවල් තිබුණේ කියලා හිතන්න පුළුවන්. හැබැයි ටික ටික ටික උඩට යද්දී අපි දන්නවනේ ඉතින් ටිකක් තියෙන තාප ප්‍රමාණය අඩු වෙනවා කියලා. කොහොමහරි මේ
1: උන්නතාංශයනේ නේද බලපානුනේ ඉතින් නේද?
0: මේ ග්ලැසියර් වර්ගය කියන්නේ කඳු වර්ගයට අයත ග්ලැසියර් කියලා. කුඩා ප්‍රදේශයක විතරයි පැතිරලා තිබුණේ. මේක සාමාන්‍යයෙන් මවුන්ටන් ග්ලැසියර් කියලා කියනවා. ඒක අපි කඳු ග්ලැසියර් එකක් කියලා කියන්නේ. 20 වසරේ මුලදී වෙනිසියුලාවේ ග්ලැසියර් කිහිපයක් තිබිලා තියෙනවා. හැබැයි කාලයත් එක්ක උෂ්ණත්වය වැඩි වෙච්ච නිසා ඒව එකින් එක දිය වෙලා යන්න පටන් ගන්න තියෙනවා. අවසානයේ ඉතුරු වෙලා තිබ්බේ ලා කොරෝනා කියන ග්ලැසියරය. 2024 වෙනකොට ඒක මේ ග්ලැසියරයක් විදිහට සලකන්න තිබ්බ අවම ප්‍රමාණයත් අඩු වෙලා ගිහිල්ලා කියලා තමයි උන් සඳහන් කරලා තිබ්බේ. මේ වෙනකොට ඉතින් තියෙන චාම්බර හරිම පොඩ්ඩයි, පොඩිම පොඩි කොටසක් තියෙන්නේ. ඒක ඉතින් ග්ලැසියරයක් විදියට ගන්න බෑ කියලා තමයි ඔවුන් සඳහන් කරලා තියෙන්නේ. වෙනිසුලාව වගේම තවත් බොහෝ රටවල් තියෙනවා චාමර තමන්ගේ ග්ලැසියර් ප්‍රමාණය හිමි වෙච්ච. මේක සිද්ධ වෙන්නේ වැඩිපුරම මේ අපි කරන දේවල් නිසාම තමයි, දේශගුණික වෙනස් වීම නිසාම තමයි. ඒ කියන්නේ අපිට සිද්ධ වෙනවා එක එක දේවල් පාවිච්චි කරන බලශක්තියට එහෙම වැය කරන දේවල් නිසා මේ තියෙන සබදාහමේ දේවල් අඩු වෙලා යනවානේ. කොහොම හරි ඔන්න වෙනිසිවලාවේ තිබ්බ අවසාන ග්ලැසියරය වෙච්ච ලා කොරෝනත් දියවලා ගිහිල්ලා ඉවරයි.
1: ඔව්, ඒ කියන්නේ ගෝලි උෂ්ණත්වයේ වැඩිවීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ග්ලැසියර් දිය වෙන්නේ නේ.
0: ඔව්, ගෝලි උෂ්ණත්වය වැඩි වුණා. මේ විදිහට ග්ලැසියරුත් ඉවර වෙලා ගිහින් තියෙන්නේ. හැබැයි ඉතින් වෙනිසිවලාව විතරයි තවත් ග්ලැසියර් තියෙනවා. වෙනිසිවලාවට තිබ්බ අවසාන ග්ලැසියරෙත් ඒ විදිහට අවසන් වෙලා ගිහිල්ලා.
1: දැන් ওই වෙනිසිවලා වගේ රටවල් වල පේන දේ නෙතින් නේද? ඔය දැන් අපි ගත්තොත් එහෙම උත්තරාද්‍රාවේ එහෙම කොච්චරක් දිය වෙනවද නේද අවුරුද්දකට? අපි දල වශයෙන් බැලුවොත් එහෙම සමහර තැන්වල අපි දැකලා තියෙනවා කැමරාමගේ නිරීක්ෂණය කරන ඒවා වසරක් පාසා ඉතින් ඒ වගේ ලොකු බලපෑමක් දැන් සිද්ධ වෙලා තියෙනවා ලෝකෙට මේ ගෝලීය උෂ්ණත්වය වැඩි වීම. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඉතින් මහද්වීපික ග්ලැසියර් දිය වුණාම ඉතින් ඔය මුහුද ආසන්නයේ තියෙන දූපත් එහෙම ගොඩක් ඉතින් 2050 වගේ වෙදී සමුදේ කියලා තමයි ගොඩක් තැන්වල කියන්නේ තින්නේ.
0: ඒ වගේ දේවල් දැන්ට ලෝකෙ සිද්ධ වෙනවා ඉස්සරහට.
1: දැන් මේකට ඉතින් මොනවා කරන්නද අපි කියලා කල්පනා කළොත් අපිට තමයි කරන්න තියෙන දේවල් තියෙන්නේ නේද? මේ උෂ්ණත්වයේ වැඩිවීම අඩු කරගන්න ඉතින් අපි වග බලා ගන්න ඕනේ මිනිස්සු විදිහට.
0: මොකද ඉතින් අපිට ලංකාව හම්බ වෙනකොට ලෝකෙ හම්බ වෙනකොට තිබ්බේ මේ වගේ විදිහට නෙමෙයි චාම. මේක අපි කරපු දේවල් එක්ක අපිට ජනගහනය වැඩිවීමත් එක්ක අපිට පරිභෝජන කරන්න තියෙන දේවල් තව තව අපිට සීමිත වෙනකොට ඉතින් අපේ අතින් වෙච්ච දේවල් එක තමයි ඉතින් මේ හරිය වෙලා තියෙන්නේ ඉතින්.
1: ඉතින් ග්ලැසියර් දිය වෙලවා මුහුදු මට්ටම වැඩි වෙනවා නේද? මාර දේවල් ඉතින් ලෝකෙ වෙන්නේ.
0: අපිට ඉතින් තාමත් බලාපොරොත්තුවක් තියෙන්නේ අපි ගැනම තමයි. අපිට මේ දේවල් පරිස්සම් කරගන්න පුළුවන් වුණොත්, අපිට මොනාහරි මේ දේවල් කරගන්න පුළුවන් වුණොත්
1: තමයි ඉතින් නේද?
0: ඔව්. එහෙම නැතුනත් ඉතින් ඉවරයි.
1: සෝරි තමයි ඉතින්.
0: එහෙනම් ඉතින් අපි ආපහු සෙන්දුවකට දෙකට ඔබ Supreme Radio The Welcome Show හගෙන ඉන්නවා.

0: සියල්ල මිලදී ගත්තද ඔබට කාලය මිලදී ගත නොහැක. එම නිසා කාලය අපතේ නොයවන්න. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLV සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි පැඩි වෙලා.
1: අංක එකයි ලග්න එකයි.
2: සියයක්ම ඔබ යතේ.
1: අංක දෙකක් ගැලපුණාම.
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක දෙකයි ලග්න එකයි.
2: 2500ක් අතේ. අංක තුනට.
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික රටේ මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධවන්න අමතන්න 01112 8412.
3: Godrej Air Power Pocket Fragrances. දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැව සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
4: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
3: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
5: Mixing, mixing, mixing, mixing the
6: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
3: ඔයාගේ රික්වෙස්ට් එක 0718 89 89 තුනට වට්ස්ඇප් කරන්න. කෝල් කරන්න 0112 510 510.
7: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගාපව නුතරැයේ රුපියල් කෝටියක සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා ඉංගිරියේ ගාමිණී මහතා.
8: මගේ නම ගාමිණී, මම ඉංගිරියෙන්දලාවේ. මම NLB ටිකට් එකක් අරගෙන දිනුමක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මම ටිකට් එකක් වැඩිපුර ගන්නවා ඉතින් ටවුන් එකට ගිය වෙලාවකට වෙලාව තමයි දිනුම දැක්කේ. ඊට පස්සේ මම ඇහෙල බාර දීලා දැන් අද වෙනි දවසේ වෙනකොට මට මේ මුදල් ලැබිලා දෙනවා. ඉතින් ගොඩක් සන්තෝසයි. NLB එකට ටිකට් වැඩිපුර ගන්න කියලා හැමෝටම මම කියනවා. ඉතින් සෑහෙන දිනුමක්. ඉතින් හරි වාසනාවන්තයි. ඒ අතින් බැලුවහම අපේ ජීවිතයේ ඉදිරි ටික ලස්සනට ගෙවාගෙන යන්න පුළුවන්. තරුණ පරම්පරාවටත් කියන්නේ තමන්ට පුළුවන් විදිහට එක ටිකට් එකක් ටිකට් පහක් 10ක් හරි අරගෙන තමන්ගේ අනාගතය සරු කරගන්න හොඳ අත්දැකලක්. සෑහෙන දුක් ඉඳලා ජීවත් වෙන්නේ. දැන් මේ වගේයක් වැදුනා ගුවහම ඇත්තටම ගොඩක් සන්තෝසයි, සතුටුයි. ජීවිතයේ ඉදිරි කාලේ දැන් මට අවුරුදු 64ක් වෙනවා. ඉදිරි කාලේ ලස්සනට ඉතින් ජීවත් වෙන්න පුළුවන් තමන්ගේ මොලේ කල්පනා කරලා ඒ ගමනක් ගියොත් NLB එකට ඒ ආයතන නිසා තමයි අද අපි සතුටින් ජීවත් වෙන්න ඉදිරි අනාගතය හදාගෙන තියෙන්නේ.
7: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
9: 89.1 89.3 Supreme Radio.

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදෑටයි විනාඩියේ 24යි දැන් බලාප
2: 19.90ට දසවසක් සම්පූර්ණ වුණා නේද? අවුරුදු 10ක් සම්පූර්ණ වුණා. ඉතින් හදවතින්ම සුබ පතන්න ඕනි සහ හදවතින්ම තාමත් ආදරෙන් සිහිපත් කරන්න ඕනි වැඩක්. කවුරු කරන්නේ?
1: ස්තුතිවන්ත වෙන්න ඕන අනිවාර්යයෙන්ම. මොකද 19.90 නිසා චාමර ජීවිත කීයක් බේරලා තියෙනවද? ඒ වගේම තමයි ගර්භණී මාතාවන් කී දෙනෙක්ට ඒ හරියට ඒ ආකාරයෙන් මේ 19.90 යද්දි සිද්ධ වෙලා තියෙනවද? කිසිම කැටලුවක් නැතුව දරුවන් බිහි කරලා තියෙනවද? ඒ වගේ සිද්ධි ඕන තරම් වෙලා තියෙනවා. කොහොම වුණත් ඉතින් 19.90 අපක නිසා චාමර මේ අර ඉස්සර ඇම්බියුලන්ස් එක යනකම් ගොඩාක් වෙලා බලන් ඉන්න තිබ්බක සහ ජීවිත හානි වෙන එක ගොඩාක් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ ආත්ම ගානකට පින් ඒ කරපු වැඩේට
2: දැන් මේ අතුරුපැදි හදිසි ප්‍රතිකාර සේවාවක් ආරම්භ කරන්න සූදානමින් ඉන්නෝ. හරි, එතකොට ඒකත් ගොඩක් වැදගත් වෙන වැඩක්. බලමු ඉස්සරහට කියයි කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ කියලා.
1: ඔව්, ඉස්සරහට ඔක්කොම සඳහන් කරයි. දැන් අපිත් කැමතියි ඉතින් මේ අර සමහර කාලවලට මේ වගේ දෙයක් සිද්ධ වෙනවට ඒකට හේතුව වෙන්නේ හදිසි අසනීප වෙච්ච කට්ටිය ඉන්නවා. සමහර විට ඇම්බියුලන්ස් එක ළඟපාතක නෙවෙයි වෙන්න පුළුවන්, එයා ඇතුළක වෙන්න පුළුවන් තියෙන. ඉතින් ඇම්බියුලන්ස් එකට කලින් හැබැයි එන්න පුළුවන් මේ බයිසිකල්
2: බයික් එකට. ඔව්, අපි ඉතින් මේ ඉන්දියානු රජයට සහ ඉන්දියානු ජනතාවට මේක ස්තුතිය පිරිනමන්න ඕනි.
1: ඔව්,
2: රටක් විදිහට ඉතින් නේද. ඒකනත් මතක් කරමු සහ ඉතින් තවත් අපිට මතක් කරන්න ගොඩක් දේවල් තියෙනවා.
1: මතක් කරන්න දේවල් තියෙනවා. මේ මතක් කරන්න ලෑස්ති වෙන්නේ ඔයා වෙල්ඩින් ව්‍යාපාරයක් කරනවා නම් මේ වෙද්දි ඔයාටම කියලා බිස්නස් එකක් තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරන්න. මොකද මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ගන්නවා කියලා කියන්නේම ඔයාට ඔයාගේ බිස්නස් එක හරි පිරිවැල්ට කරගන්න පුළුවන් කියන එක.
2: අනිවාර්යයෙන්ම අවම ලෝබර අවම දුම් විමෝචනය බලශක්ති කාර්යක්ෂමතාව ඉතා ඉහළයි.
1: ඒ
2: නිසා පිරිපහදු නිරවද්‍ය වෙල්ඩින් සේවාවක් වඩ ලබා ගන්න පුළුවන්කමක්
1: තියෙනවා.
2: අනිගිදි ලංකාවේ SLS සහතිකයේ තියෙන එකම වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. ඔයාගේ නිෂ්පාදන කටයුතු සාර්ථකව කරගන්න මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ නම බලලම ගන්න ඕනේ අනිවාර්යෙන්ම නිෂ්පාදනයේ.
1: හරි. ඒ පැත්තෙන් ඒ වගේ දේවල් වෙද්දී ඔයාලට මතක් කරනෝනේ අද සම්පත ගැන. අද සම්පත ගත්තොත් එහෙම ඔයාලට පුළුවන්කම තියෙනවා ලක්ෂපතියෙක් වෙන්න. විශේෂම කාරණේ වෙන්නේ ඔයාලට අද වියදමට මුදල් තෑගි විදියට දිනා ගන්න පුළුවන් අද සම්පත අරගත්තොත්.
2: අනිවාර්යෙන්ම මහජන සම්පත දිනුම් මාරෙන් තමයි මේ අද සම්පත ජයග්‍රහක තෝරගන්නේ. මේකට නිකන් වෙනස් වැඩන්නේ නේද? ජාතිකලතරම්මලේට පුදුම දේවල් තමයි හිතෙන්.
1: ආ,
2: මේ හැම හිතන හැම එකකින්ම හැබැයි අපිට වාසියක් තියෙනවා. අපිට ගණන් තමයි අපිට හම්බෙන්නේ, ලක්ෂ ගණන් තමයි හම්බෙන්නේ. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපුණොත් මේ වැඩෙන් 250,000ක් වට තියෙනවා. අවසාන අංක 4 ගලපන රුපියල් 50,000ක් තියෙනවා. අවසාන අංක 3 රුපියල් 4,000ක් දිනා ගන්නත් පුළුවන්. 4,000ක්, හරි.
1: ඒ
2: වගේම තවත් සෙසු තෑගි තියෙනවා. ඉතින් මේ වැඩේට උත්සාහ කරන්න, අද වියදමට ওই තියෙන ප්‍රශ්න ටික අඩු කරගන්න. අද සම්පත තමයි ලොකුම විසඳුම වෙන්නේ ඔයාලට. ඒ නිසා ඉතින් අද සම්පත ලොතරැපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න.
1: අද සම්පත ඒ වගේ වැඩ කරද්දී අද සම්පතෙන් ගන්න මුදලට සාධාරණ කරන කෙනෙක් ඉන්නවා චාමර.
2: ඔව්, අද සම්පතෙන් හම්බෙන මුදලටම මේක වා කරන්න එපා.
1: ඔව්, ඒකටම කරන්න එපා.
2: කලමනාකරණය කරගන්න නේද?
1: ඔව්, කලමනාකරණය කරගන්න පුළුවන්. ඔයාගේ මේ දිනදා හම්බ වෙන ඔයා හම්බ ගන්න සල්ලි ටික තියෙනවනේ. ඒ සල්ලි වලට සාධාරණ කරගන්න පුළුවන්. කසාගල ග්‍රීන් සුපර් එකට ගියොත් එහෙම
2: ඉතිරියක් කරගන්න පුළුවන්. වටිනාකමක් එකතු කරගන්න.
1: හරියට මේක කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද ඔයාට අවශ්‍ය කරන හාල්, සීනි, පිටි, පරිප්පු, අල, ලුණු වගේ අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ වගේම grocery items පවා දිවයිනේ අඩුම බිලට ඔයාට කසාගල ග්‍රීන් සුපර් එකෙන් ගන්න පුළුවන්කම තියෙනවා. ශාඛා තියෙනවා මාතලේ අතුරුගිරියේ කඩුවෙල ගරේ මුල්ල නාරම්බල ගම්පල කියන තැන්වල වට ළඟම ශාඛාවට යන්න. කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාගල ග්‍රීන් සුපර් වෙත අදම ගියොත් එහෙම ඔයාලට මේ අලුත් මාදැකීම විඳ ගන්න පුළුවන්කම තියෙනවා. අනික ඒ ගැන වැඩි විස්තර දැනගන්න කතා කරන්න 01112864.12ට.
2: දැන් ඉතින් ඔය අතුරුගිරිය පැත්තේ කඩුවෙල පැත්තේ හදිසි යන කට්ටිය නේද? ගිහිල්ලා ඉතින් අනිවාර්යෙන් ගොඩ වෙලා බලන්න කසාගල ග්‍රීන් සුපර් එකේ අත්දැකීම කොහොමද කියලා. කොච්චර දොර වුණත් යන්න හිතෙනවා. ඒ තරමට පිටින් සුහදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්නේ නේද? විශ්වාසයේ ප්‍රමිතිය මේ සියල්ලක් මිහලයි කසාගල ග්‍රීන් සුපර් තුන්.
1: ඔයා එතනට හොරෙක් ආව වගේ සලකන්නේ නැහැ. ඒක තමයි ලොකු මේ සහනය.
2: ඔයා තර්ථවාදියෙක් විදිහට සලකන්නේ නැහැ.
1: ඒව සලකන්නේ නැහැ. සමහර තැන් වල ගියාම මට බය හිතෙනවා සමහර.
2: බෑග් තියන්න ගියාම ඇයි කියලා අහනවා සමහර
1: කට්ටිය. එහෙම තියෙනවා. හරි. එහෙනම් ඉතින් අපි යන ලෑස්තියේ සින්දුවකට. සින්දුවකට ගිහිල්ලා අපි තව කතාවකට යමු. දෙකටම අහගෙන ඉන්න.

0: සුප්‍රීම් රේඩියෝ.
1: මොකද මේ කොන්ඩි සුදු වෙලා මූනත් කළු වෙලා? ප්‍රශ්නයක්ද?
2: එකක් නෙමේ ප්‍රශ්න කොඩ්ඩක්. කොන්ඩි සුදු වෙලා මදිවට හැලෙනවා මේ.
1: හරි හරි, කලර් කරගන්න වෙලා නෑ. ඒ ගැන හිතලා මූණ කළු වෙලා. එහෙමනේ, ප්‍රශ්න ඔක්කොටම හරියන්නේ අලුත් අබා හර්බල් බ්ලැක් හෙනා කලර් ෂැම්පෝ.
3: ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබා හර්බල් හෙයා කලර් ෂැම්පෝ, දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි. අබා හර්බල් බ්ලැක් හෙනා විනාඩි 5කින් දිගුකල් පවතින ස්වභාවික කළු පෙනුමකට. උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ ෆයිබර් ලේසර් CNC ලේසර් ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ග නිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නිම් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 188.
4: ජීවිතේ වෙනසක් හොයන ඔබට
5: කරන්න මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද?
3: හිතට ශක්තිය,
4: සිරුරට සුවය,
5: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
3: ලස්සනට ඉන්න අලුත් රහස්.
6: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට, සමහර අය රිච්
4: කලර්ස් වල පිළිකෑම.
5: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
4: ජීවිතේ ලස්සන කරන හොඳම තැන.
3: Supreme Lifestyle with Manisha. සතිය දවස් 5ම උදේ 10ට.
7: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වළකනමු.
8: උණ වැළඳි දෙවන දිනේදී සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කර වෛද්‍යවරයෙකු විසින් අනුමත නොකළ කිසිවක් සිදු කිරීම

0: මෙන් වෙලකී සිටින්න.
1: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
2: 89.1 89.3
1: Supreme Radio.

0: බැතරට වෙල්කම් ෂෝ. මම කල්පනා කරේ චාමර අපේ අම්මලා ඇත්තටම සැනට හිටපු නිසා තමයි අපි මෙහෙම ඉන්නේ කිය.
1: මෙහෙම හරි
0: ඉන්නේ. ඔව් මෙහෙම හරි ඉන්නේ. ඉස්සර පොඩ්ඩක් ඇත්තම් පොඩම් කරන්නේ නැද්ද? ඈ තේරෙන්නේ නැද්ද? තේ මෝඩ මොලේට තේරෙන්නේ නැද්ද? එහෙම තමයි උදේට වහින්නේ. බයිනකොට ඉතින් ආයි නිකන් හරි හොඳ දැන් පාඩම් කරගෙන ඉන්නකොට සමාහාර චාමර නිදිමත නිකන් ඔට්ටෝම වෙනවානේ. පොත පොත අතර අරගෙන පොත පෙරලනකොට ඉබේම නිදිමත ඔන් වෙනවා. ඉතින් ඒක මොනා කරන්නද අර මේ අර මොනා කරන්නද ඉතින් ඒ වෙලාවට
1: වැඩේ කියන්නේ නිදිමත දාලේ වල වගේ එකක් නේදනේ.
0: වැඩේ කියන්නේ ඒ වෙලාවටම තමයි අම්ම එතනට එන්නේ. මම නිකන් නිදි කියලා වෙන වෙලාවට ඒ වෙලාවට බානිනවා බානිනවා මට නිකන් අර මම ඉපදෙච්ච දවසේ ඉඳන් මම කරපු දේවල් කියලා අම්මා ඒවට බයින එක තමයි කරන්නේ. බැනුම් අහගෙන
1: ඇති ඔය ගව පට්ටියක් පාලනය කරන වගේ තමයි ඉතින් අපේ අම්මලා අපිව නේද මේ තරමට ගෙනාවේ.
0: සමහර අම්මලාට ප්‍රෙෂර් වැඩි වෙන්න පළවෙනි හේතුව වෙන්නේ අපි පාඩම් කරන්නේ නැති එක චාමර. ඒ කියන්නේ පුදුම විදිහට
1: අම්මලාට තාත්තලාට කොහොමත් ප්‍රශ්න ඇති වෙන ප්‍රධාන හේතුව දරුවට නිපු කොහොමද ඉන්නේ
0: අය නැත්තං ඉතින් යාට ප්‍රශ්න නෑ නේද
1: මොකද ප්‍රශ්න දෙ දෙන්න
0: නෑ ඉතින් ඒ දෙන්න මේ හම්බ කරගෙන කාලා ඉන්නවනේ අපි නැත්තං ඉතින් මේ අපිටත් මේ හම්බ කරගෙන අපිටත් වේදන් කරලා අපිවත් උස්මහත් කරගෙන එච්චර කොච්චර දේවල් කරනවද කියලා හිතන්නකෝ අනික හිතන්න අපේ අම්මගේ නිකන් සමාහයකට උගුර නෑ අපිට කෑ ගහලා මොකද ඉතින් හිතන්නකෝ පිරිමි ළමයි දෙන්නේ
1: එහෙමයි කියලා ඉතින් අම්මට ලැජ්ජත් නෑ ඉතින්
0: ඔව් අම්මට ලැජ්ජත් නෑ අපිට ලැජ්ජත් නෑ ජාමර මොකද අපි අර අම්මගේ රෙකෝඩින් එක අහන්න හරි ආසාවට අපි හැමදාම එකම දේ තමයි කරන්නේ කොච්චර කිව්වත් සමාජයට අම්මා දන්නවා අම්මා දැනගත්තොත් එහෙන් බැනුම් ගහන්න ගුටි කන්න වෙනවා කියලා. හැබැයි ඒ දැනගෙනත් අපි ඒ දේම කරන જાතියක් ඉතින්. අපි අර ඒ කියන්නේ ඒ තරමට මාසයි අම්මා වයින්වා අහන්න හරි ආසයි. කොහොම හරි ශාමල අම්මලා අපිට මහන්සලා මහන්සලා මහන්සලා ගහලා බැනලා හරි උගන්නපු නිසා අපි අද මොකක් හරි දෙයක් කරගෙන ඉන්නවා. දැන් සමහර ළමයි නම් ඉන්නවා මේ අම්මා බැන්නත් නැතත් අනිවාර්යයෙන්ම ගමන යන අර මීටර් බ්‍රයිට් කට් එක ඉන්නවා ඉතින් ඒක වෙනම කතාවක්.
1: අපේ පන්තිවල තින්දලා තියෙන හැම බුද්ධිමත් තරු
0: එහෙම කට්ටිය ඉන්නවා ඒ කට්ටිය ගොල්ලෝ මේ වැඩේ කරගෙන යනවා අපි නිකන් අර මේ කෙවිත නැත්තම් අපි යන්නේ නැහැ වගේ සීන් එකකට ඉන්නේ අම්මා ඉතින් කොයි වෙලෙත් කෙවිත අතර ගත්ත ගමන් ඉන්නේ
1: ඒක අපි කලා සංගමයට ගත්තේ නේද
0: එහෙම කොහොම හරි කරලා ඉස්සරහට යනවට අමතරව මේ
1: මාධ්‍යංශ ප්‍රධානිය නේද
0: ඒක තමයි
1: පන්ති දිනනට වඩා හොඳයිනේ පොඩ්ඩක් නිදහස් කරලා තියන එක
0: හැමදාම මම පළවෙනි පීරියඩ් එකේ හිටගෙන චාවර. ඊට පස්සේ අපේ අම්මට තමයි කියන්නේ පේරස් මීටින් මැද්ද ප්‍රධාන තරුව වෙන්නේ අපේ අම්මා. හරිද? අපේ අම්මා ප්‍රධාන තරුව. මේ ළමයා හැමදාම මීටින්ට එකට යනවා ඇවිල්ලා ඉන්න පරක් කරලා. හැබැයි ඉතින් එයාලත් දන්නවා මම පරක් කරලා විනාඩි 5ක් පරක් කරලා ඉන්න පළවෙනි හේතුව බොහොමදේ ටීචර්ස් හොඳටම දන්නවා. ඒ දැනගත්තත් ඉතින් අනිවාර්යයෙන් අපේ අම්මට බයිනවා. ඒ වගේ දේවල් වෙනවා. හැබැයි අපේ අම්මා කවදාවත් කිව්වේ නැහැ චාමර මේ දැන් ඔයා ඕක කරන්න එපා කියලා. අපේ අම්මා කිව්වෝ කරන ගම
1: ඉගෙන.
0: මගියුවේ ඔය කරන ගමන් ඉගෙනගෙන යන්න කියලා. ඒ වගේම තමයි අනිත් හැමෝගෙමත් අම්මලා කියන්නේ ඔයා අනිවාර්යෙන් ඉගෙන ගන්න
1: කියලා.
0: ඒක නිසා අධ්‍යාපනයේදී ශාමර සමහර අය පොඩි කාලේ ඉඳන්ම දරුවන්ට වෙනමම මුදල් මේ බැංකු පොත් ඕපන් කරලා ඒවට උසස් අධ්‍යාපන වෙනුවෙන් සල්ලි වෙනමම තැන්පත් කරලා දෙනවා.
1: බැංකු පොත අපිට මුලින්ම ඔය පොලෙන් නේ පටන් ගත්තේ නේද? ඉරිද මොකද්ද?
0: පාසල් පොලෙන් පටන්
1: අම්මම හදලා දෙනවා. ඔව්. ඒ සල්ලි ටික ඉතින් එහෙම අම්ම පොතේ දානවා නේද?
0: ඔව්. එහෙම පිටු කරනවා. ඉතින් ස්කෝල් සමහරක් ස්කෝල් වල තියෙනවානේ චාමර බැංකු ශාඛා ඒවට ගිහිල්ලා ඕපන් කරගන්න පුළුවන්කම තියෙනවා. අම්මලා ඇවිල්ලා ඕපන් කරනවා. ඉතින් එහෙම ඉතින් පටන් ගන්න අපි අපේ ජීවිතේ ඉස්සරහට යනවා.
1: ඔව්. පොළ හරියට පටන් ගත්තනම් අද ගොඩක් අපේ රටේ දරුවෝ ව්‍යවසායකයෝ නේද?
0: නැත්තම් අනිවාර්යෙන්ම
1: අපිට වැරදුනේ සමහරට ඔය සිංගිති පොලෙන් වෙන්නේ නැති
0: නේද? වෙන්නේ නැති. ඇත්තම එතනින් වෙන්නේ නැති චාමර. මොකද සමහර ටීචර්ස් ලා කුඩු කොල්ලට අරන් යනවානේ.
1: එතන අපිට මේ ඉක්මනට බාන්න විකුණන්න කියලා දුන්නේ නේද? අපිට බිස්නස් කරන්න එතන කියලා දුන්නා නම් හරියට. අද ගොඩක් ලාට සමහර විට සමහර අය මීට වඩා වෙනස් වෙන්න තිබ්බා ඉතින්. අපි හරියට අධ්‍යාපනය ගැන දන්නේ. හැබැයි ඉතින් අර වගේම තමයි මොනවා වුණාද කියලා දන්නේ නැහැ සමහර ලාට සිංගිත පොලේ තිබ්බදී.
0: පොලා වුණාද දැන් සමහර ටීචර්ස් ලා යනවා. හරිද? අම්මා සමහර කෙනාට කඩෙන් පොල්ලි
1: එහෙම අම්මත් කඩෙන් අරන් දෙනවා. දරුවොත් ඉතින් ඒවා විකුණන්න කියලා එනවා. දරුවන්ගෙමුත් කවුරු හරි අරන් යනවා.
0: ඔව් කවුරු හරි අරන් යනවා. හැබැයි කුරු කොල්ලේට හොදේ අරන් යන්නේ. ආයේ රුපියල් අම්ම ගන්නවා නම් 150ට ටීචර් අරන් ගිහින් රුපියල් 100ට විතර. ඉතින් ප්‍රශ්නේ ලාභ නැහැ නේ ඉතින්.
1: ඒතර අර අතරමැදියාගේ වගකීම අපිට කියලා දුන්නේ
0: නැහැ. නේ? ඔව්. ඒවා ගොඩක් ඒවා අපිට මගේ අරුණා. කොහොම හරි සමහර අම්මලා කරන දේවල්, තාත්තලා කරන දේවල් නිසා දරුවන්ට හොඳ අනාගතයක් පෑදෙනවා. ඒගොල්ලෝ උසස් අධ්‍යාපනය වෙනුවෙන් දරුවන්ගේ මුදල් වෙනම වෙන් කරලා තියෙනවා චාමර. සමහර අම්මලා තාත්තලා ඉඩම් උකස් කරලා හරි කමන්නේ තමගේ දරුවන්ට උගන්වනවා
1: සල්ලි නැතිව. හැමෝටම වෙන් කරන්න තරන්නේ නැහැ. කුඹුර හරක බාන හරි විකුණනවා ඉතින් නේද?
0: ඔව් මොනා හරි කරලා කරනවා. ඉතින් එහෙම කරලා අම්මා තාත්තාට උගන්වනවා නම් ඒ උගන්වන දේ උපරිම ප්‍රයෝජනක් ගන්න ඔයා දැනගන්න ඕනේ. ඒ උගන්වන දෙන් ඔයා හොඳ රස්සාවක් කරලා අම්මා තාත්තාව බලා ගන්න අනිවාර්යෙන්ම ඔයා බලා දැනගෙන ඉන්න ඕනේ. මොකද ඒක තමයි හොඳම කාරණේ වෙන්නේ. චයින ලංකා এডুকেෂන් එක වායකතු වෙනවා නම් අම්මගේ තාත්තගේ මුදල් ටිකත් පරිස්සම් කරගෙන ඔයාට හොඳ උසස් අධ්‍යාපනයක් මුළු ලෝකෙම පිළිගත් උසස් අධ්‍යාපනයක් අරගෙන ඉන්න පුළුවන්. චීනට ගිහිල්ලා චීන රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් තමයි ඔයාට මේ ගෙනුම ගන්න පුළුවන්කම ලැබෙනවා.
1: අනිවාර්යෙන් පූර්ණ සහ අර්ධකාලීන ශිෂ්‍යත්වයට හම්බෙනවා. දැන් මේ 28 29 කියන දවස් දෙකේම තිබුණා සම්මුඛ පරීක්ෂණ.
0: සම්මුඛ පරීක්ෂණ තිබ්බා ශිෂ්‍යත 100ක් වෙනුවෙන්. ශිෂ්‍යත 100ක දැන් අපේ ජනවාරි මාසේ ඉඳන් ඔන්න යනවා කියලා කියනවා කට්ටිය. මොකද දැන් සමහර අය කල්පනා කරලා ජනවාරි මාසේ ඕව ඉතින් ජනවාරි මාසේ තමයි යවන් වෙන්නේ. මොකද ලංකාවේ තනකට යනවා වගේ නෙමෙයි පිටරටකට යන්නේ. ડોකියුමන්ට්ස් එක හදාගන්න ඕනේ, වීසා ටික හදාගන්න ඕනේ, අවශ්‍ය කරන දේ මේ ඒ කියන්නේ ඔයාගේ ඇප්ලිකේෂන් එක දාලා හොඳම රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ඔයාව තෝරගන්න ඕනේ. ඉතින් ඉන්ටර්විව් තියෙනවා, එන්ට්‍රස් එක්සෑම් එකක් තියෙනවා. මේ ඔක්කොම දේවල් ටික කරවන්න ඕනේ.
1: ඔව් දැන් විෂයන් කිහිපයක් අරදී තමයි මේ සම්මුඛ පරීක්ෂණේ තිබ්බේ 28 29 කියන දවස් දෙකේ. ඉතින් තාමත් ඔයාලට පුළුවන් කතා කරලා දැනගන්න තාමත් අවස්ථාව තියෙනවද කියලා.
0: ඔව් සමහර වෙලට අවස්ථාව ඉතිරලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ තරගකාරී අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ. අපේ තරගට යන්න ඕනේ. මොකද අපේ ජීවිතය අපි හදාගන්න ඕනේ. ඉතින් ඒ නිසා චයින ලංකා এডুকেෂන් එක එකතු වෙලා හොඳම උසස් අධ්‍යාපනයක් ලබා ගන්න චීනට යන්න දැමමු ડોක්ටර් බාගර කතා කරන්න. 077.290290 chemical engineering, artificial intelligence, evagema computer science and technology, fashion design and textile engineering, evagema biological engineering, food science engineering wagema tawat boho upade oata hadaranna puluwan kama thiyena China Rajya Vishwavidyalaya wali.
1: Dananta wedi vistara danaganna Dr. Bhagyata me damma call ekak den. Amma katha karath kamanne taatha katha karath kamak ne. Mokadda me thiyena wedi kiyala pehadilla danaganna danagena daruwata kiyanna. Aniwarya me awasthawa maga araganna epa. ඉගෙන ගන්න ආසා හිතෙන ඔයාට නේද? බලාපොරොත්තුෙන් ඉන්න ඔයාට තමයි මේ මතක් කරන්නේ.
0: එහෙනම් ඉතින් ඉගෙන මතක් කරන ගමන් අපි ලෑස්ති කෙටි විරාමකට යන්න ඔයාට ආරාධනා කරනවා. දිගටම සුප්‍රීම් රේඩියෝ අපිත් එක්ක රැඳී ඉන්න කියලා. මොකද අපි ඔයාට කියන්නේ හොඳම දේවල් ටිකක් විතරමයි. එහෙනම් අපි යනවා කෙටි විරාමකට.
1: වෙලාව මතක් කරන්න උදේ 8:48 දැන්.

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: චීනයේ නැවතත් ශිෂ්‍යත් 100ක් ලංකාවේ දරුවන්ට බයොලොජිකල් ඉංජිනේරින් ෆුඩ් සයන්ස් ඉංජිනේරින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත් A-level සමත් ඔබ දැන්ම අමතන්න China Lanka Education Dr. Bhagya 077 290 290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28 29 වගතුට සමවිත ඔබ ළඟ රැඳෙන්න අපි හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම
3: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝග පිරිවර අපි එනවා ඔබේ ළඟට
4: දොරින් දොරට මඟ දිගට මුළු රටට
3: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට
2: අද අලුත්කම
5: අනුග්‍රහ
6: Godrej Air Power Pocket Fragrances. දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැවත සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
7: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂංකයා හීරින් සොලූෂන් සමගින් තබන්න. අමතන්න 0777-7676-7676. ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පු දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
6: ඔබේ සුපර් මාකට් එක බිසි කරන්න විතරක් නෙවෙයි ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 077-206-1012.
8: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
9: එතකොට දැන් ආදරේ දැනෙනවද?
8: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතේ ලස්සන කළා.
9: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
8: සතියේ දිනවල රාත්‍රී 7ට.
1: වාර්තා පිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
10: 89.1 89.3
2: Supreme Radio

0: ජීවිතයේදී රඟහලක් තමයි ඉන්නේ. හැක එක්කෙනා වේදිකාවට එනවා, වේදිකාවෙන් බැහැලා යනවා. ඉතින්නේ අපේ වේදිකාවට, අපේ ජීවිතය ඇතුළේ වේදිකාවට ඒකට හොඳම උදාහරණ දුන්නා මෙන්න මේ ළඟදී. හිතන්න චාමර ධන නිධානයෙන් දෙවන සුපිරි ත්‍යාගලාභියා බිහි කරලා තියෙනවා. ඒ කෝටි 9 31 ලක්ෂයට අධික ත්‍යාග මුදලක් හිමි කර දෙමින්.
1: 9
0: කෝටි 9යි ලක්ෂ
1: 31ක්.
0: නිකන් හරි හිතන්න චාමර, අපිට කෝටි 9ක් අතර නම් එහෙම කල්පනා කරන් හරි.
1: නම් සිහි නැතිලා පැයක් විතර සිහි නැතිලා ඉන්න වෙන.
0: ඒකනේ ඉතින් හන්නේ ඒ වගේ කෝටි ගණන් දිනුම් බැඳීම් ලබා දෙනවා NLB ධන නිධානයේ. ඊට කලින් බිහි කළා කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාගලාභියෙක්. දැන් කෝටි 9යි. ඉස්සරහා සමහර විට ඉස්සරහට එන සුපිරි ත්‍යාගලාභියා ඔයා වෙන්න පුළුවන්. ඉතින් අවස්ථාව මගේ අරගන්න එපා. අනිකීට අමතරව 2026 වර්ෂයේ ජූලි මාසයේ වෙනකොට සුපිරි ත්‍යාගලාභින් දෙදෙනෙක් වගේම 120 ත්‍යාගලාභින් 35 දෙනෙක් විතරක් නෙමෙයි 102 ත්‍යාගලාභින් 451 දෙනෙකුත් බිහි කළා තියෙන්නේ.
1: අයිතින් කියන්න ඕනේ ධන නිධානය ගන්නවට හේතු මොනවද කියලා. දැන් මෙච්චර දේවල් ලබා දීලා, මෙච්චර මුදල් ත්‍යාගලාභින් ප්‍රාණයක් බිහි කරලා, සෑම ඉරිදා දවසකම සන්ඩේ බෝනස් වාසනාවත් වැඩ දෙනවා. ඒ නිසා ඉතින් මෙච්චර දේවල් දෙද්දි ධන නිධානය ගන්න තවත් හේතු මොකටද?
0: ධන නිධාන එකක් නෙමෙයි ළමයෝ, ගොඩක් ගත්තත් ගැටලුවක් නැහැ. කෝටිපතියෙක් ඔයා වෙනවා නම් ඉතින් ඔයා මේ අවස්ථාව මග අරගන්න එපානේ. මේ අවස්ථාව මග අරගෙන පස්සේ කියන්න එපා ඇදෙන්නේ නැහැ නේ කියලා. ඔයා ගන්න ඕනේ මුලින් මැදනවද නැද්ද කියලා බලන්න. දැන් මේ ඇදෙන්නේ ඉතින් වෙන කාට හරියයි, මිනිස්සුන්ට, රටේ මිනිස්සුන්ට.
1: මේ රටේ මිනිස්සුන්ටම නේ ඇදෙන්නේ.
0: ඒකනේ. ඉතින් ඒ නිසා NLB ධන නිධානය වැඩි වැඩියෙන් ගන්න අරගෙන බලන්න. සන්ඩේ බෝනස් වාසනාවත් වගේ කරගන්න පුළුවන්කම තියෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන් එන්නේ ජාතික ලොතරැයි මන්නේ.
1: එහෙනම් ඉතින් මෙල් ඩූල ගැනත් මතක් කරන්න ඕනි. මොකද මේ දවස්වල ඉතින් මේ දුන්න කැස්ස සම්ප්‍රතික්ෂාව ඇඟපතේ වේදනාව හැමෝටම තියෙනවා. ඒ නිසා ඉතින් මෙල් ඩූල එකක් ගන්න දවස් ගාණන් උණ තියෙනවා නම් අනිවාර්යෙන් වෛද්‍යවරයෙක් හම්බෙන්න. හැබැයි අපිට එදිනෙදා ඔය තියෙන වෙහෙස මහන්සිය තෙහෙට්ටුවට පැරසිටමෝල් විශේෂයක් විදිහට මෙල් ඩූල් ඉක්මන් සහනය සලසනවා.
0: එහෙනම් ඉතින් ගැන මතක් කරන්න ගමන් අපි යනවා මුතු මාලා හතක් එක්ක. කෙනෙක් විවාහ කරලා දෙන්නද?
1: අවෝ, විවාහ කරලා දෙමු අපි.

0: වෙලාව පෙරවරු 9යි විනාඩි 1යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අතේ එන්නල්වී තනට තහනය ලොතරයිෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත්තන සම්පත තන නිදහනය වලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.
2: උසස්මතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දෙවේනේ අඩුමුමිලට ගතහැකි නවතම සුපිරිවෙලන් සැල්ජාලය කසාගල ක්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය කඩුවිල ගනේමුල්ල නාරම්මල සාගම්පොල.
3: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

0: එක දිගට රස මවන අපේ තානේ මෝනි ෂෝ එක The Welcome Show.
1: දෙන අයි වෙනාඩේ හතයි දැන් බලව අපේ අන්තිම පැහට තමයි ඇවෙත්තයෙන්නේ.
2: අනිවාරෙන් ඉතින් මෙල්වා ජයයි පයිප්ස් ගැන මතක් කරන්න ඕනි නේද? විශ්වාසනීය සන්නාමයක් තමයි මෙල්වා කියලා කියන්නේ. අනිවාරෙන් ඔයා තෝරගන්න මෙල්වා නිෂ්පාදනය.
1: ඒ අතර මතක් කරන්න ඕනි ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය අරන්ගෙන ජාතිකලතරයි මණ්ඩලයත් අපිත් එක්ක මේ ගමන යන්න එකතු වෙලා තියෙනවා කියලා. දැන් ඒ දේට අමතරව චාමර තවත් වැදගත් දෙයක් මතක් කරන්න ඕනි ජාතිකලතරයි මණ්ඩලය ගැන. සාමාන්‍යයෙන් ඉතින් මේ වගේ දෙයක් ජාතිකලතරයි මණ්ඩලයට හම්බුනේ නැත්නම් එහේ මේක ලොකු අපරාධයක් වෙනවා මේ කරන දේවල් වල හැටියට.
2: ඒක තමයි එහෙම පුදුමේ නේද?
1: ඔව් එහෙම දෙයක් හම්බ වෙන්න ඕනි මම මේ කියන්නේ. ඒත් කල්පනා කරේ චාමර අර හොඳ දේවල් කරන කෙනාට හොඳ විදියටම දේවල් දෙනවා නේද කියන්නේ.
2: ලැබෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒකනේ
1: සමහර තැන්වල ඉතින් අර නම යන්නේ කාගේවත් හැම යන්නේ කාගේවත් වෙන නෙවෙන්නේ ඉතින් හැබැයි මෙතන එහෙම වෙන්නේ නැහැ. නමත් යනවා ඔක්කොම දේවල් ටික වෙනවා.
2: මුළු රටටම තේරෙනවනේ ඉතින් ඒකේ වගකීම කොච්චරද කියලා නේද?
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ අරංගාපු ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ ලොතරැයි ලොවේ මහගෙදර. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය යලි යලිත් විශ්වාසය තහවුරු කරන ගමන් 2026 වසරෙත් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී අනුශූරතා සම්මානෙන් පිදුම් ලැබූ වගයි කියලා අපි මතක් කරන්න ඕනේ.
2: මේක ගොඩක් වැදගත්. 2026 වසරේ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රිය නේ. මේක විශේෂ සම්මානයක් නේද?
1: අනික ඉතින් චාමර මේ සම්මාන අභිෂේකය දශක 6කට අධික කාලයක් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මිලියන ගණනින් වාසනාවන්තින් බිහි කරන ගමන් සමාජ සුබසාධනය වගේම රාජසේ පවත්වා ගැනීමට අනුපමේය දායකත්වයක් ලබා දෙන නිසාම තමයි වාසනාවේ විශිෂ්ටතම ආයතනය ජාතික ලොතරැයි මණ්ඩලයට මේ අද දවසේ එහෙම නැත්නම් පහුගිය දවසේ මේ ජාතික ලොතරැයි මණ්ඩලයට සම්මානය හම්බ වෙන්නේ.
2: අනිවාර්යෙන් ඉතින් අපේ රටේ අස්සක් මුල්ලක් නෑරම ලොතරැයි ජයග්‍රහකයන් රටපුරා බිහි කරනවා විතරක් නෙමෙයි අපේ රටේ ආර්ථිකයට සංවර්ධනයට කෘෂිකර්මයට සෞඛ්‍යයට රණවිරු සේවය අරමුදලට සමාජ සේවයට ශ්‍රමවාසන අරමුදලට වගේම ජාතික වකුගඩු අරමුදල ඇතුළු රාජ්‍ය සේවය පවත්වාගෙන යන ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ දශක 6ක කාලයක් එදා මෙදා තුර විශාල දායකත්වයක් ලබා දෙනවා.
1: දැන් මේ දේවල් වලට අමතරව චාමර මේ සම්මානය හම්බ වෙන්න තවත් විශේෂ හේතුවක් තිබ්බා. ඒ හේතුව තමයි මේ වැදගත්ම දේ වෙන්නේ ලොතරැයි ඒ වගේම මේ පරිසර සංරක්ෂණය, තිරසන සංවර්ධනය, සමාජ වගකීම් ඉටු කිරීම සහ ප්‍රජා සයබල ගැන්වීම සඳහාත් අඛණ්ඩව සහය ලබා දුන්නා. මන්නේ හේතුව මේ සම්මානයට ප්‍රධානතම හේතුවක් වෙලා තියෙනවා.
2: අනිවාර්යෙන්. ඉතින් මේ විශිෂ්ට ජයග්‍රහණය කරා යන්න ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක එකතු වෙලා හිටපු අපි නිසා තමයි ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයට මේ දේ කරන්න පුළුවන් වුණේ කියලා එයාලා කියනවා. අපිට ස්තුතියි කියන්නේ කියලා.
1: ඔව් ඒක තමයි. ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක මේ අවුරුදු ගාන පුරාවටම අපිත් එක්ක එහෙම නැත්නම් ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක අත්වල් බඳගෙන හිටපු ඔබට ඔන්න ස්තුතිය පොද කළා තියෙනවා. ඉතින් ඔබ නිසා තමයි ලෝ මේ සම්මානය ඔවුන්ට ගන්න පුළුවන්කම ලැබුණේ නිසා අපි හරහා ඔබට දැනුවත් කිරීම කරන්න කියලා කියනවා. ඉතින් බොහොම ස්තුතියි කියලා. ඉස්සරහට තව තවත් ඔබ අනිවාර්යයෙන්ම ටිකට් ලබා ගන්න. එතකොට ඉතින් කෝටි ගානක මිලියන ගානක ජයග්‍රහණ ඔබේ අතේ වෙන්න පුළුවන්.
2: අනිවාර්යෙන් ජීවිතයේ සිහින යථාර්ථයක් කරන්න ජාතික ලොතරැයි මණ්ඩලේ තාමත් පෙරමුණරන් තියෙනවා. ඉතින් මතක තියාගන්න වාසනාවට කියන එකම නම තමයි NLB කියලා කියන්නේ.
1: එහෙනම් අපි යමුද අපේ වැඩේට?
2: එහෙනම් ඉතින් අපි සින්දුවකට යමු නේද? දැන් 9:11 වෙලානේ පුනේ.
1: හා සින්දුවකට යනවා දැන්.
2: සින්දුවකට අපි යන්.
1: හා සින්දුවකට ගිහිල්ලා අපි යමු. දෙකටම සුප්‍රීම් රේඩියෝ හැගෙන ඉන්න. ඊට පස්සේ අපි යනවා අපේ වැඩකට.
2: අපි යනවා.
1: එළියට යනවා. නෑ නෑ හොඳට දිගට ඉන්නවා.

0: Asuna viai ekran, asuna viai internet. Supreme Radio. Supreme Radio. Supreme Radio. Wage yanne, wage rata.
1: සියල්ල මිලදී ගත්තද ඔබට කාලය මිලදී ගත නොහැක. එම නිසා කාලය අපතේ නොයවන්න.
2: සිහි නැතිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: වැඩි වැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි
4: 100ක්ම ඔබ යකේ.
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: Supreme Radio.
1: Got rich air power pocket fragrances. Then aluthma suwada hiking. Nivasata bathroom ekata menma motor athayath nawa suwadin salasanna. Got rich air power pocket fragrances.
2: සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: ලිතුවේනියාව රැකියාව කරන් දෙන්නම් කිව්වද?
4: ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
3: සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
1: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි. හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
5: ලීඩ් කරන
6: ඔබ ඉන්නේ කොහෙද කියලා
7: වරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
1: Back to back, Sindhu Ahanna.
8: Let's go.
9: Every weekday at 4 p.m. in Port Town with Aashi Ali.
1: 89.1, 89.3.

0: උදේට ඇහෙන ශබ්ද අතරට
1: ඕනෑම දෙයක් ඕනෑමට වඩා ඕනෙම නෑ. ඒත් අපි ඕවතින්කින්නේ ඕනෑවට වඩා
2: ඕනෑවට වඩා.
3: ඒකන කියන්නේ අපේ ඉතින් ඕව තින්කින් මිනිස්සුනේ ඉතින් නේද?
2: අපිට කොහොමවත් ඉතින් පුළුවන් නිකන් හරි අර නියපොත්ත හැපුණොත් එහෙම මේ නියපොත්තේ තියෙන අර නියමල ඇදිලා එනකම්ම හිතන්න අපිට පුළුවන්කම තියෙනවා නේ චාවර.
3: අපිට නිකන් හේතුවක් නැත්තම් කාක්කො නිකන් අහසේ පියාඹන්නේ ඒ වගේ එක්කත් හිත හිතින්න ඕනේ අපි දැන් නේද? දැන් එහෙම හිතන ගොඩක් දේවල් අපි තියෙනවා ජීවිතේනේ. ඕනමට වඩා හිතන දේවල්. ඒක දැන් පොදුවේ හිතන දේවලුත් තියෙනවා, තනියෙන් හිතන දේවලුත් තියෙනවා. තනියෙන් හිතන දේවල් බලන්න යද්දි ඔක්කොම පොදුවේ හිතන දේවල් ටිකක් තමයි තිබිලා
2: තියෙන්නේ.
3: ඒ කියන්නේ පොදුවේ හිතන කාරණා ටික තියෙන්නේ තනියම හිතන අයගෙත් එක තමයි. දැන් අපි උදාහරණයට ගමු. දැන් ඔන්න අපි යනවා ATM එකට. දැන් කොහොමද අත්දැකීම ඔයාලට නිකන් යනකොට කොහොමද නිකන්? සමහරු නිකන් ATM එක කරන් නිකන් අර ගවයෝ නිකන් හරප්පට්ටියකට දක්වනවා කියන්නේ යන්න කැමතිව නැහැ නේද?
2: කැමතිව නැහැ.
3: කැමති සල්ලි ගන්න ප්‍රශ්නයක් නෙවෙයි. ගන්න සල්ලි නැහැ. තියෙන account එකේ ගන්න කවුරු දකී කියලා. එහෙම බය පිරිසක් ඉන්නවා. දැන් කොහොම හරි අපි ඉතින් ATM එකට යනකොට අනිවාර්යෙන් ඉතින් අපේ බැංකු පද්ධතිය සමහර තැන්වල ඉතින් ගියාම ඉතින් දෙයියන් පිහිටයි. තුනක් විතර තිබ්බහම ATM machine එකක් විතර වැඩ කරන ලාවල් තියෙනවා.
2: නෑ මං හිතන්නේ ඒගොල්ලෝ කරන්නේ මේකට චාවර. සෙනක වැඩියෙන් ඉන්නවා කියලා පෙන්වන්න
3: වෙනවා. පෝලිං හදන්න නේද? පෝලිං එක තියෙනවා ලොකු බැඳීමක් අපිට. කොහොම හරි ඉතින් ඔන්න ඔය ATM අන්තර එකකින් ඉතින් සල්ලි ගන්න සල්ලි දාන්න නේද? ඩිපොසිට් වලට විත්ඩ්‍රෝ දෙකටම ඉතින් පෝලිම ඉන්නකොට ඉතින් ඔය පෝලිම ඉන්නවා ටිකෙන් ටික ඉතින් අපි ඉස්සරහට යනවා. අපිට තේරෙනවා නිකන් සල්ලි අරන් නිකන් එන මිනිස්සු නිකන් රවාගෙන එනවා නේද නිපුණිය. හිනාවයක් නැහැ මූණ වලනේ. නෑ
2: නෑ නෑ.
3: ලොකු බයකින් ටෙන්ෂන් එකකින් අනේ මගේ මේ සල්ලි ටික මං උදුරලා ගයි වගේ එකකින් තමයි එළියට එන සමහර අය එනකොට. ගොඩක් අය ඔයා බලන්න එහෙම දැකලා තියෙනවා. වාහන බලන්න යන්න එපා ඔයත්. එහෙම තියෙනවා. ඊට පස්සේ දැන් ඉතින් අපේ වාරෙනවා. දෙවියන්ට කියලා තමයි ඉතින් ගිහිල්ලා නේද අපි. වැඩේට යන්නේ ඉතින් කාඩ් එක ඇතුල් කරලා. සමහරු ඉන්නවා ගියපු ගම වහ ගන්නවා අර. පේන්නේ නැති වෙන පින් නම්බර එක නේද? මහාතය වගේ න අපිට බෑ වහ ගන්න. මේ අර පින් නම්බර් එක එන්ටර් කරන්න නිපුණ නිකන් රටක න්‍යෂ්ටික කේතයක් නිකන් එන්ටර් කරන වගේ එකකින් තමයි එන්ටර් කරන්නේ නේද?
2: අර අර ඉස්සර අපි අනිත් කෙනාට පෙනේ කියලා ෆයිල් එකකින් වහගෙන මේ උත්තර ලියන්න යන්නේ ඒ වගේ.
3: සාමාන්‍යයෙන් මට නම් තේරෙන නිකන් න්‍යෂ්ටික අවියක් හදපු රටක් නිකන් ඒක ක්‍රියාත්මක කරන කේතයක් ගන්නවා වගේ තමයි සමහරවක ඇතුළත්
2: කරන්නේ.
3: ඒක තමන්ගේ තිය ආරක්ෂාවටනේ. කොහොම හරි එතනිමුත් ඊට පස්සේ අර මැෂින් එකේ සල්ලි එනකන් සල්ලි සද්දෙනවනේ. ගලන සද්දක් කරනව නේද ඇතුලේ. ඔක කෙනෙකුට ටිකක් හිතර ෆිට් එකක් තියෙන. කොහොම හරි සල්ලි ටිකක් අරගෙන ආයෙත් අපි පුදුමාකාර බයකින් නිපු වෙන්නේ. අපිට ඔතන තියෙන බයම තමයි මගේ සල්ලි ටික කවුරු හරි ගයි. මේ පිටිපස්සෙ ඉන්න මිනිස්සයා නම් මගේ සල්ලි ටිකට විදින්නව තමයි ඇවිල්ලා තියෙන්නේ වගේ සැකයක්. ඒ මහා පුදුමාකාර විදිහේ පාපතර සිතුවිල්ලක් අපිට එනවානේ.
2: ඒකත් එක්ක මගේ හිත තව දෙයකට ගැස් වෙනවා චාමර.
3: මොකටද බලන්න?
2: කාඩ් එකත් අද්දන්නේ. මොකද සමහර බැංකුවල
3: කාඩ් එක එයිද කියලා.
2: ඒ කියන්නේ දැන් සමහර බැංකුවල අපි සල්ලිත් ගන්නවනේ චාමර. සල්ලි ආවට පස්සේනේ සමහර බැංකුවල අපිට කාඩ් එක දෙන්නේ. සමහර ඒවා නම් සල්ලි එන්න කලින් කාඩ් එක අපිට දෙනවා. හැබැයි සමහර ඒවල දෙන්නේ නැහැ. එතකොට මට එකපාරට බය හිතෙනවා. හා කාඩ් එක ගත්තා දන්නේ මං කියලා එකපාරට. ඒ කියන්නේ කාඩ් එක අරගෙන පර්ස් එකෙන් දාගෙන. හැබැයි ඒ බයත් හිතට එනවනේ ඉතින්.
3: ඔව්. තමන් කාඩ් එක ගත්තා කියලා.
2: ඔව්.
3: සමහර වෙලාවක ප්‍රශ්නේ දෙන කාඩ් එක අර එළියට එනකන් ප්‍රශ්නකුත් තියෙනවා. ඔව්
2: කාඩ් එක ඇතුළට දාද්දිත් බය හිර වෙයිද කියලා එළියට එනකන් එයිද නැද්ද කියලා බයකුත් තියෙනවා.
3: දැන් කොහොමත් සමස්තයකට ගත්තාම මෙතන බයමනේ අපිට ඇති වෙන්නේ. බය කියන දේ ප්‍රධාන වශයෙන් අපිට ඇති වෙනවනේ පු. මේකට දැන් මේ ටිකක් විද්‍යාත්මකව ගත්තොත් එහෙම මේ මේකට කියන්නේ ෆයිට් ටු ෆ්ලයිට් මේ රෙස්පොන්ස් එකක් කියලා. ෆයිට් ටු ෆ්ලයිට් රෙස්පොන්ස් එකක් කියලා තමයි මේකට විද්‍යාඥයෝ කියන්නේ මේ ඇති වෙන තත්ත්වය. මේක නිකම්ම නිකන් ඇති වෙන තත්ත්වයක් නෙවෙයි නිපු. මේක මේ අපේ මොළයේ තියෙන ක්‍රියාකාරීත්වයක්. හරි? අපේ මොළයේ තියෙන ක්‍රියාකාරීත්වයක් එක්ක තමයි අපිට මේ බය කියන දේ ඇති වෙන්නේ. මේක මේ මොළයේ මේ ඇමිග්ඩලා කියන කොටසෙන් තමයි මේක පාලනය කරනවා කියලා
2: කියන්නේ.
3: මොළයේ ඉපේ තියෙන කොටසක් මේ ඇමිග්ඩලා කියන කොටසෙන් තමයි මේ වැඩේ වෙන්නේ. මේ කොටසෙන් තමයි අපේ මොළයේ ওই හැඟීම්, බය, ජීවත් වෙනකොට ආරක්ෂා වෙන්න ඕනි කියන වගේ දේවල් පාලනය කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ මොළයේ තියෙන ප්‍රධාන පාලන මධ්‍යස්ථානයක් විදිහට මේ මේ මං කියපු මේ ඇමිග්ඩලා කියන කොටස ක්‍රියාත්මක වෙනවා. දැන් මේක කියන්නේ මේ මොළයේ තියෙන මේ ලිම්බික් පද්ධතියේ කොටසක් විදිහට තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේකෙදී අපිට තර්ජනයක් වුණොත් එහෙම අපිට තර්ජනයක් විතරයි අපිට හිතුනොත් එහෙම අපිට ෂණිකව ක්‍රියාත්මක වෙන්න අපිට පලා යන්න අපිට හැංගෙන්න වගේ අර ඒ වගේ ආවේග ඒ වගේ හැඟීම් පාලනය කරගන්න ඒ වගේ අර හැඟීම් උද්දීපනය කරගන්න ලොකු දායකත්වයක් ලබා දෙන මේ කොටසෙන් කියලා තමයි කියන්නේ. දැන් මේකෙදී වෙන ප්‍රධානම කාරණාව නිපු මේ කොටස මේ මේ කොටසින් ශ්‍රාවය වෙනවා හෝමෝන්ස් දෙකක්. එකක් තමයි මේ කෝටිසෝල් කියන හෝමෝන් එක. මේ හෝමෝන් එක මේ ස්ට්‍රෙස් හෝමෝන් එකක්. ඒ වගේම තව හෝමෝන් එකක් තියෙනවා ඇඩ්‍රිනලීන් කියන හෝමෝන් එක. මේ හෝමෝන් දෙක තමයි රිලීස් කරනවා කියලා කියන්නේ. එතකොට තමයි අපිට බයි කෙනෙක් ඇතිවෙන්. අනේ මගේ සල්ලි ටික මෙයා ගයිද? අනේ මගේ කාඩ් එක ඇතුළට ගියාද? අනේ මේ මිනිස්සයා මට විශ්වාස නැහැ. මගේ පර්ස් එක උදුර ගනිත්. ඔය වගේ බය අපිට ඔය ATM යන්ත්‍රය ළඟ ඇති වෙන ප්‍රධානම හේතුව මේ කට්ටිය කියලා තමයි කියන්නේ. කියන්නේ මේක මේ මොලේ ක්‍රියාකාරීත්වයක් නිසා තමයි අපිට මේක ඇති වෙන්නේ. මොකද සල්ලි කියන දේ හැම වෙලෙකම මොලේ විශ්වාස කරනවලු ආරක්ෂා කරගන්න ඕනේ දෙයක් කියලා. හරි? වර්තමාන ලෝකෙත් එක මේක අපි මීට අවුරුදු නිකන් ලා 10,000 වගේ කලින් උපදුනා නම් මෙහෙම ඇති වෙන එකක් නෑ.
2: ඔව්.
3: හැබැයි කොහොමනේ මොලේ හිතනවලු එහෙම. අපිට සල්ලි අතර ගද්දි දැනෙන සතුටට වෙන්නේ හෝමෝන් එකක් නේද? මේ ඩෝපමින්නේ ඒකට තීරණය කරනවා කියලා කියන්නේ. ඒ නිසා මේක ඔයාට විතරක් ඇති වෙන දෙයක් නෙවෙයි.
2: හැමෝටම
3: ඇති වෙන දෙයක්. ඒ නිසා මේ ඔයා ATM එකට ගිහිල්ලා එළියට එනකොට මිනිසුන්ට රවාගෙන ඉන්න එපා. කියන්නේ හැමෝම ඇවිල්ලා තින්න ඔයගේ සල්ලි ගන්න නෙවෙයි. එයාලගේ සල්ලි ගන්න තමයි එයාලා ඇවිල්ලා තින්නේ. එහෙම නැති අයත් ඉන්න පුළුවන්. ආරක්ෂා කරගන්න එක වෙනයි. ඉතින් අපිට ඕනට වඩා මිනිසුන්ට රවණව වැඩි සමහර තැන්වල පාරවල් වල එහෙම නේද? ඒ නිසා ඇල්තුලට ගිහිල්ලා එළියට එනකොට ATM යන්ත්‍රය ළඟට ගිහිල්ලා රවන්න නැතුව ඉතින් පුළුවන් තරම් එන්න ඕනි කට්ටිය. හරි?
1: ඕනෑම දෙයක් ඕනෑමට වඩා ඕනෑම

0: කරනවා. ඉතින් ඒ නිසා ඔන්න අද දවසේදී අපි ඔයාව හොයාගෙන ආවෙත් තියන්නේ අලුත් ගමට. දැන් කලින් පාර අපි එද්දි චාමර ඒ පැත්තින් කට්ටිය ඇහුවා, ඇයි දැන් එන්නේ නැද්ද අපේ පැත්තට, ඔයාලා යන්නේ අනිත් පැත්තට විතරද එහෙම කියලා අපිට හරියට දෝෂ ආරෝපණය එල්ල කරා. ඉන්නේ නැද්ද මේ පැත්තට,
1: කොටිම කියනවා හරියට
0: බැන්න හරි හරි ඔයාලා මේ එක ඒ කට්ටියට විතරයි නේ ආ හරි හරි කමක් නැහැ. ඉතින් එහෙම කියලා හැබැයි අපි ඒ පැත්තෙත් ආවා ඊට කලින් අදියරේ එක. ඒ උරාට ඉතින් ඒකට මදි ඒක.
1: අපි ඉතින් අදියරෙන් අදියරේ යන්න එපා. දැන් මේ ගමනත් අපි ගොඩක් තැඟුලට යනවා. මේ ගම පටන් ගන්න අලුත් ගමින් තමයි
0: අද පටන් ගන්න අලුත් ගමින් අපි අහංගම වෙනකම් එනවා. ගොඩාක් පැතිවල ඇවිදලා හැබැයි හරිද,
1: ඒ කියන්නේ අපි දකුණු ලකඩ තමයි මේ යන්නේ මේ පැත්තින් මේ විදිහට.
0: නැත්තම් මේ අපේ 12 වෙනි අදියරේ තමයි යාව හොයාගෙන එන්නේ. ඉතින් අද අලුත් ගම ඉන්න කට්ටියට ඔන්න වාසි ගොඩක් හම්බ වෙනවා. ඒ අතරේ මතක් කරනවානේ අපිත් එක්ක මේ ගමන යන කවුද එකතු වෙලා ඉන්නේ කියලා. අබා හර්බල් බ්ලැක් වෙන අපිත් එක්ක මේ ගමන යන එකතු වෙනවා. ස්වභාවික ශාකසාර නවේග පෝෂණ නිසපිරි අබා හර්බල් හෙයා කලර් ෂැම්පු දැන් විටමින් E අටංගු නවතම සංයෝගයකින් ඔන්න ඔයා ගාවට එනවා. හිසකෙස් වැටීම පාලනය කරන ගමන් හිසකෙස් වර්ධනය කරනවා කියලත් මතක් කරලා
1: අබහබල් බ්ලැක් වෙනා විනාඩි 5කින් දිගු කල් පවතින ස්වභාවික කළු පෙනුමක් ඔයාට ලබා
0: දෙනවා. ඒ වගේම තමයි ඔන්න ඔයාට තව දෙයක් මතක් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් චාමර අපි අපේ ඇස් එහෙම පරීක්ෂා කරගන්නවා. ඒක පොඟක් හරි ප්‍රශ්නයක් ආවම පස්සේ හරිද?
1: يعني පේන්නෙම නැති වුණොත් තමයි පරීක්ෂා කරගන්නේ
0: නේ. පොඩ්ඩක් මේ නිකන් ඈත තියෙන එක පේන්නේ නැහැ, ළඟ තියෙන එක පේන්නේ නැහැ වගේ නේද කියලා ඇස් පරීක්ෂා කරගන්නවා. يعني අපි අනිකුත්
1: පරීක්ෂාවන් වගේ ඇස් පරීක්ෂා කරගන්නේ නැහැ නේ. මාස පතා නේද, මාස දෙකක් පතා එහෙම කරන්නේ
0: නැහැ නේ. එහෙම එහෙම වැඩිපුර කරන්නේ නැහැ. එතකොට කොලෙස්ටරෝල් එහෙම දිය වැඩි ආවම අපි අනිවාර්යෙන් බලා ගන්නවානේ චාමර.
1: දිය හවස යනවා නූකට.
0: ඔය ටික සාමාන්‍යයෙන් අපි බලා ගන්නවා කියලා කියමුකෝ. හැබැයි අපි බලා ගන්න නැහැනේ අපේ කන් දෙක හරියට ඇහෙනවද
1: කියලා. බලන්නෙම නැහැ ජීවිතේ.
0: කවදාවත් නැහැනේ. ඒක නිකම් මේ අපි ආමේ පොඩ්ඩක් හරි ලාවට ඇහෙනවනි කියාගෙන වගේ ඉන්නවා.
1: කියන්නේ කන් දෙක මේ ලෝක ස්ථිර දෙයක් වගේ තමයි මිනිස්සු හිතාගෙන ඉන්නේ.
0: හැබැයි කන් දෙකටත් ප්‍රශ්න තියෙන. ඔයා ඒ ගැන දැනන් හිටියද? ඔන්න ඔය කන් දෙකේ තියෙන ප්‍රශ්න වලට හරියම උත්තරේ අරන් එනවා විෂන් කියා හෙරින් සොලූෂන්. ඉතින් ඔයාට කන් දෙක පරීක්ෂා කරගන්න පුළුවන්කම තියෙනවා. කංකලාදුරු පරීක්ෂාවක් ඔයාට කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් විෂන් කෑ හෙරින් සොලූෂන්, ඒ කියන්නේ විෂන් කෑ හෙරින් සොලූෂන් වෙතින් අඩුම ගානට, වෙළඳපොළේ අඩුම ගානකට අර හෙරින් එයිඩ්ස් තියෙනවනේ, ඒව ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒව මගහරින්න එපා. මොකද සමහර අයට මේ දේවල් අනිවාර්යයෙන් මෝඩ කරනවා චාමර. ඒගොල්ලෝ හැබැයි මට සල්ලි මදිනේ, මට මේක කරගන්න බෑනේ කියලා ටිකක් බය ඉන්නවා නේ. එහෙම මොකුත් නෙමෙයි. ඔයාට පුළුවන්කම තියෙනවා විෂන් කෑ හෙරින් සොලූෂන් එකට ගිහිල්ලා වෙළඳපොළේ අඩුම මිලට චැනල් 10ක ෆුල් ඩිජිටල් හෙරින් එයිඩ්ස් ලබා ගන්න. ඉතින් මේ සඳහා ජීවිත කාලය පුරාම නොමිලේම ආෆ්ටර් සේල් සර්විස් එකක් ඔයාට හම්බ වෙනවා. අනික ප්‍රෝග්‍රෑමින්, ඒ කියන්නේ රීප්‍රෝග්‍රෑම් කරනවා, ෆිටින් සර්විස්, මේ හැමදේම ජීවිත කාලය පුරාම නොමිලේම කරන එකම විශ්වාසදායක හියරින් සොලූෂන් එක තමයි විෂන් කියා හියරින් සොලූෂන් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ අවස්ථාවම ගන්නපා.
1: ඉතින් ළඟම තියෙන විෂන් කියා හියරින් සොලූෂන් විෂන් කියා ශාඛාවකට වඩා යන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් වැඩි විස්තර අපේ කට්ටියත් එනවා. අපේ කට්ටිය තව දැනුවත් කරයි.
0: අනික අපේ කට්ටිය කූපන් එකක් දෙනවා. ඒ කූපන් එක නැති කරගන්නපා. මොකද ඔයාට මේ නොමිලේම කංකරාදුරු පරීක්ෂාවක් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ අවස්ථාව මග අරගන්න එපා චාමර. අපි කැමති ඉන්නේ සුවඳට ඉන්න. සමහර වාහන වලට නැග්ගාම පස්සේ මට හිතා ගන්න බෑ මේ සුවඳ කොහෙන්ද එන්නේ කියලා. සමහර ගෙවල් වලට ගියාම පස්සේ බාත්รูම් එක ගෙදර හරිම සුවඳයි චාමර. මංගෙත් වට පිටේ බලනවා මොනාද හොයාගන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා. සමහර නම් හංගල වගේ ඉඳී ඉන්නේ. සමහර කියන්න කැමති නෑ නේ අපේ ගෙදර සුවඳ කරගන්න මොනාවලින්ද කියලා. නිකන් අපේ ගෙදරත් ආවොත් එහෙම අපේ ගෙදරත් ඒ සුවඳ තේ වගේ හැංගීමක් තියෙනවා නේ.
1: සමහර අය
0: කියන්න කැමති නෑ. හැබැයි ඉතින් දන්නවද ඔයාගේ ගෙදර වෙන්න පුළුවන්, වාහනේ වෙන්න පුළුවන්, බාත්รูම් එක වෙන්න පුළුවන්, සුවඳවත්ව තියාගන්න ඔයාට පුළුවන් ගෝඩ්රිජ් එයා පවර් පොකට් ගත්තොත් එහෙම. සුවඳ වර්ග රසකින් තියෙනවා චාමර. ඒ සුවඳ මට හිතාගන්න බෑ. රෝස් තියෙනවා, ජස්මින් තියෙනවා, එතකොට සී බ්‍රීස් කියලා එකක් තියෙනවා, ලැවෙන්ඩර් තියෙනවා, බෙරි රෂ් තියෙනවා, ලෙමන් තියෙනවා, තව ගුඩාක් සුවඳ තියෙනවා චාමර. ඒ සුවඳ ආවහම පස්සේ ඒ සුවඳ සුවඳ, ඇත්තටම සුවඳ.
1: සුවඳ දින 30ක් පුරා දිගුකල් පවතිනවා නේද? ඒ නිසා ඉතින් අනේ ඔයගේ වාහනේට, ගෙදරට ඔය කියන හැම තැනම ඉතින් අනිවාර්යෙන් මේ සුවඳ තමයි සුවඳ.
0: සුවඳ වර්ග 6ක් තියෙනවා, පොවර්චුවල් තාක්ෂණයේ තියෙනවා. ඒ නිසා දින 30ක් පුරා දිගුකල් පවතිනවා කියන එකත් මතක් කරන්න ඕනේ.
1: එළං ඉතින් අද දවසේදී අලුත් ගමට තමයි අපේ කට්ටිය එන්නේ. තෑගි භෝග අරගෙන දොරින් දොරට චාරිකාව ලෑස්ති වෙන තෑගි භෝග දිනාගෙන දවස පුරා සුප්‍රීම් රේඩියෝ සද්දරම ඉතින් අහගෙන ඉන්න.
0: එහෙනම් ඉතින් ඒකන මතක් කරන ගමන් අපි යනවා කෙටි විරාමයකට. වෙනම මතක් කරන්න උදේ 9:05.

0: සුදුවෙලා මදිවට හැලෙනවා මේ.
1: හරි හරි, කලර් කරගන්න වෙලා නෑ. ඒ ගැන හිතල මූණ කළ වෙලා. එහෙමනේ, ප්‍රශ්න ඔක්කොටම හරියන්නේ අලුත් අබා හර්බල් බ්ලැක් හෙනා කලර් ෂැම්පෝ.
2: ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබා හර්බල් හෙයා කලර් ෂැම්පෝ, දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි. අබා හර්බල් බ්ලැක් හෙනා විනාඩි 5කින් දිගුකල් පවතින ස්වභාවික කළු පෙනුමකට.
3: ඔයන්නේ පඬිතු නෝන.
4: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනාට එහෙම කියන්නේ?
3: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
5: හා මුදලාලි, මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
3: හදමු හදමු.
5: මම මේ GI box board කරන්න ආවේ.
3: දෙන්නංක හොඳ වර්ගයේ.
5: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන Menwa GI box board.
6: Menwa beti. දන්න තියෙන GI box board.
2: සමරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 18 22.
7: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ
1: ඒ මොකද මේ කෑ ගහන්නේ?
7: ඉවරයි අද.
1: කවද දැක්ක හීනේ?
8: සුදු නෝනේ අලි වැඩි මේ මන.
9: ඕවද බුදුමවක හිතට දැනෙන සිංහන්න.
1: සතිය දවස් පහේම දවල් එකට.
2: සින්දු කපේ විත් නිමේෂා. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
10: මතුරුවන් දෂ්ට කිරීමෙන් වැළකීමට. මදුරු විකර්ෂක වර්ග, මදුරු දැල් හැකි අයුරින් භාවිතා කරන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
11: 89.1 89.3
2: Supreme Radio.

0: Sunavia in Ikre, a Sunavia in Tune. Supreme Radio. Supreme Radio. Supreme Radio. Magiyanu. Magirata.
1: සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යයෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජය කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලයේ වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේ වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා. 89.1 89.3

0: එක දිගට රසම වෙන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: දෙනවෙයි විනාඩි 46යි දැන් වෙලාව. ගිට විරාමකට යන්න තෝනේ. හැබැයි ඊට කලින් වඩ මතක් කරන්න ඕනේ, ඔයා උසස් අධ්‍යාපනයකට යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම්, පිටරටකට යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම්, ඔයාකට චීනය තෝරගන්න. මොකද චීනය කියන්නේ මේ වෙනකොට ඔය විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමවල ඉස්සරහින් ඉන්න රටක්. ඉතින් ඒ නිසා බය නැතුව ඔයාට
2: ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමවල නේද ඉහළින් ඉන්න රටක් තමයි චීනයේ රාජ්‍ය විශ්වවිද්‍යාල කියලා කියන්නේ.
1: ඔව්, ඉතින් බය වෙන්න දෙයක් නෑ. ඔයාගේ අධ්‍යාපනය අර මේ පොතේ දැනුම විතරක් නෙමෙයි, ප්‍රායෝගික දැනුම 100,000ක් විතර ලබා දෙන තරක් තමයි චීනය කියලා කියන්නේ. ඉතින් චීනයේ විශ්වවිද්‍යාල වලින් ඒ දේ හොඳම ආකාරයෙන් දෙනවා. දන්නවද, චීනය ලංකාවේ ඉන්න සිසුන්ට මේ කෝටි ගානක මුදල් චාමර වෙන් කරනවා ශිෂ්‍යත්ව ලබා දෙන්න. හැබැයි ශිෂ්‍යත්ව ලබා දෙන්නේ චයින ලංකා එඩියුකේෂන් එකත් එක්ක එකතු වෙලා.
2: අනිවාර්යයෙන්
1: චයින ලංකා එඩියුකේෂන් ලෑස්තේ ශිෂ්‍යත්ව ඔයා වෙනුවෙන් දෙන්න. ඉතින් ඔයාට මේ අවස්ථාව මග අරගන්න එපා. දැන් ඊයේ දවසයි ඊට කලින් දවසයි අතර ගත්තා නම්, ඒ කියන්නේ 28-29 කියන දවස් දෙක මග අරගත්තු කෙනෙක් නම් ඔයා, ඔයාට ඉතින් අනේ දෙයනේ අපරාධේ. හැබැයි ඉතින් සමහර විට තාම ඔයාට අවස්ථාවක් ඉතුරුලා තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැම්මම ගන්න ડોક્ટર බාගට කෝල් එකක්. 077.290290ට ડોક્ટર බාගට විස්තරේ කියයි.
2: ඔව්, දැන් 28-29 කියන දවස් දෙකේ තමයි ශිෂ්‍යත්ව 100ක් වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ තිබුණා. ඉතින් ඒ සම්මුඛ පරීක්ෂණ වල තාමත් ඔයාට අවස්ථාවක් තියෙනවද නැද්ද කියලා දැනගන්න ડોક્ટર බාගට කතා කරන්න. තාම අවස්ථාව තියෙනවා නම් ඔයාට ඒ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. මහා ලොකු දුරක් නැහැ කොළඹවට ඉන්න කෙනෙක් නම් නේද, සහ දුරේ ඉඳන් ඉන්න කෙනෙකුට උනත් වැඩපිළිවෙල හදලා දෙයි. ડોક્ટર බාගේ කතා කරලා වැඩි විස්තර දැනගන්න.
1: දැන්මම කෝල් එකක් දීලා අහගන්නකෝ. ඉතින් චයින ලංකා এডুকেෂන් එක එකතු වෙලා චීනේ රාජ්‍ය විශ්වවිද්‍යාලකින් හොඳම අධ්‍යාපනයක් ගන්න වාට හොඳම අවස්ථාවක් තමයි මේ එකතු වෙලා තියෙන්නේ.
2: අපි නම් එක මතක් කරමු, මේ කතා කරන්න ඕනේ නම් එක
1: 077.290290
2: කතා කරලා වැඩි විස්තර දැනගන්න. ඒ එන ගමන් ගන්න අද සම්පත ලොතරැයිකුත්. අධ්‍යාපනයේට වුණත් අපිට මුදල් හිගකම් එනවනේ. එතකොට ඉතින් ඔයා කල්පනා කරමින් ඉන්නවා නම් කොහොමද මුදල් ටිකක් හොයාගන්නේ කියලා, අද සම්පත ලොතරැයි ගන්න. මොකද මහජන සම්පත දිනුම් වාරයෙන් තමයි ජයග්‍රහකය තෝරන්නේ. එතකොට ඉංග්‍රීසි අක්ෂරයේ සහ අවසාන අංක 4 ගලපන්න 250,000ක් තියෙනවා. අවසාන අංක 4ට රුපියල් 50,000යි. අවසාන අංක 3ට රුපියල් 4000ක් වගේම සෙසු තෑගි තියෙනවා. අද වියදමට කියාපුම ලොතරැයි තමයි අද සම්පත කියලා
1: කියන්නේ. දැන් සමහර අය ඉන්නවනේ චාමර, අපේ දාගත්තු සමහර අය පේරු දාන එහෙම තියාගෙන ඉන්නවනේ චාමර. හරියටම මාසෙට එකපාරක් අනිවාර්යයෙන්ම දානයක් දෙනවා කොහොම හරි. ඒ කියන්නේ තමන්ගේ ආර්ථික තත්ත්වය මොන වගේ වුණත් ඒගොල්ලෝ පුළුවන් තරම් උත්සාහ කරනවා තමන්ගේ තියෙන මුදල් වලින් තමන්ට පුළුවන් උපරිමෙන් කොහොම හරි දෙයක් කරන්න.
2: ඔව්, දැන් අපේ ගම්පතල් පළාත් වල නැති අනිවාර්යෙන් දාන වේලක් තියෙනවා.
1: ඔව්, අනිවාර්යෙන් දාන වේලක් තියෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් හැමෝටම තියෙන මේ කියන්නේ ආසාව, තමන්ගේ අතින් හදපු කෑම ටිකක් ස්වාමින් වහන්සේලාට පූජා කරන්න, එහෙම නැත්නම් යාචකයන්ට දෙන්න. ඒක සමහර අයගේ තියෙන හීනයක් චාමර. ඉතින්
2: බුද්ධ පූජාවට තියන්න නේද,
1: බුද්ධ පූජාවට තියන්න. ඒව හරියම ලස්සන හීන. ඉතින් හැමෝටම තියෙන අර භක්තියක් තියෙන හීන. ඉතින් ඒ දේවල් හැබෑ කරගන්න සමහර විට ඔයාට අතේ තියෙන මුදල් ටික අඩුයි කියලා ඔයාට හිතෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයා ගියොත් කසාගල ග්‍රීන් සොෆා එකට, ඔයාට පුළුවන්කම තියෙනවා ඒකට අවශ්‍ය කරන බාණ්ඩ ටික හරි අඩු මුදලකට ලබා ගන්න. මේකට ලොකු වේදමක් අනිත් තැන්වල වගේ යන්නේ නැහැ. මොකද ඒකට හේතු වෙන්නේ කසාගල ග්‍රීන් සොෆා එක අතරමැදියන්ට ගෙවන අර වැටි ගාන ගෙවන්නේ නැහැ. ඒගොල්ලෝ අතරමැදියම කපා හැරලා තියෙන්නේ. ඒගොල්ලන්ට පුළුවන්කම තියෙනවා කෙලින්ම මේ බාණ්ඩ ටික අරන් ගෙන නිසා ඔයාලට සාධාරණ මුදලකට බාණ්ඩ ලබා දෙන්න. විශේෂයෙන්ම හාල්, සීනි, පිටි, පරිප්පු, අල, ලූණු, මෙන්න මේ වගේ අත්‍යවශ්‍ය ආහාර බාණ්ඩ, ග්‍රොසරි ඉතින්ස් මේ හැමදේම දිවෙන්නේ අඩුම මිලට වඩ ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාගේ දාන වේල හරි පිළිපුන් දාන වේලක් විදිහට පූජා කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ඉතින් යාචකයන්ට ඔබ දෙනවා නම් යාචකයන්ට ඒ දාන වේල අර ඒගොල්ලන්ට ආශි කරන කැම ටිකක් එක්වට වෙනතට තියපු නැති කැම ටිකක් එක්වුණත් දෙන්න පුළුවන්කම තියෙනවා. මොකද අමුද්‍රව්‍ය අඩු මුදලකට වාර ලබා ගන්න පුළුවන්කම තියෙනවා. කසාගල ග්‍රීන් සුපර් කිං ශාකා තියෙනවා මාතලේ අතුරු ගිනිය කඩේ කඩුවල ගනේ මුල්ල නාරම්මල ගම්පල කියන තැන්වල.
2: ඉතින් කසාගල ග්‍රීන් සුපර් එකට යන්න අලුත් මිලක් අලුත් තැනක් හඩුම මිලක් හරි ඔබට සුපිරි වෙළඳ සර්ජාලයක අධ්‍යක්ෂකව ගන්න පුළුවන්. ඒ වගේම ඉතින් මතක් කරන්න ඕනි දශක දෙකක කීර්තිමත් සන්නාමයක් හිමි මෙල්වා නිෂ්පාදන ගැන. මෙල්වාන වෙළඳපළට හඳුන්වා දෙනවා මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්. හරි, මේක අවම ලෝබර අවමදුම් විමෝචනයේ බලශක්ති කාර්යක්ෂමතාවේ ඉතා වැඩි. ඒ වගේම SLS සහතිකයේ තියෙන ලංකාවේ පළවෙනි වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩේ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. ඔයා වෙල්ඩින් කර්මාන්ත ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් අද ගන්න ගිහිල්ලා හાર્ඩ්වෙයාර් එකෙන් නම බලලම මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ.
1: එහෙනම් ඉතින් අපි යනවා කෙට විරාමයකට. දෙකටම සුප්‍රීම් රේඩියෝ අපි වහගෙන ඉන්න.
3: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. වගේ හඳ. දකින්නට. යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විශක්කයා හියරින් සොලූෂන් සමගින් තබන්න. මනාපුනෝලත් ඉහළ පළපුරුද්දක් ඇති ශ්‍රවණ විශේෂඥයින්ගේ අධීක්ෂණය යටතේ නොමිලේ ශ්‍රවණ පරීක්ෂාව ලංකාවේ අඩුම මිලට නවතම තාක්ෂණයෙන් යුත් චැනල් 10ක ඩිජිටල් ශ්‍රවණාධාර සමගින් ජීවිත කාලය පුරා අලෙවින් පසු නොමිලේ සේවාව සමගින් දෙවෙනි පුරා පිහිටි විශන්කයා ශාඛාවන් වෙතින් අදම ළඟම තිබෙන විශන්කයා හියරින් සොලූෂන් ශාඛාවට පැමිණෙන්න. අමතන්න 0747 76 76 10.
4: Godrej Air Power Pocket Fragrances. Then අලුත්ම සුවඳ හයිකි. Power Gel තාක්ෂණය නිසා සුවඳ විරදියක් පුරා පවතී. නිවසට, බාත්รูම් එකට මෙන්ම මෝටර රතයක් නැව සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances. ජීවිතේ වෙනසක් හොයන ඔබට
5: ඉවතරෙන මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොයි හරි
6: හිතට ශක්තිය
5: සිරුරට සුවය
7: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
6: ලස්සනට ඉන්න අලුත් රහස්
8: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
9: කලර්ස් වල පිළිකෑම
10: ජාපෝලින් රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
6: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
9: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
6: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ මගතුට සමවිත ඔබ ළඟ රැඳෙන අපි හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම
9: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝග පිරිවර අපි එනවා ඔබේ ළඟට
6: දොරින් දොරට මඟ දිගට මුළු වටට
9: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට
6: අද අලුත්කම අනුග්‍රහ
4: Godrej Air Power Pocket Fragrances දැන් අලුත්ම සුවඳ හයිකේ නිවසට බාත්รูම් එකට මෙන්ම මෝටර රතයක් නැව සුවඳින් සරසන්න Godrej Air Power Pocket Fragrances
3: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විශංකයා හියරින් සොලූෂන් සමගින් තබන්න. අමතන්න 0747 76 76 10. ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පූ දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
4: ඔබේ සුපර්මාකට් එක බිසි කරන්න විතරක් නෙවෙයි ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 0777 76 76 10. 89.1 89.3

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදේ 9:00 විනාඩි 57 කියන්නේ දරට යන වෙලාව වෙයි තියෙනවා කියන එක.
2: ඉතින් යන්න කලින් ඔයාලට කියන්න තියෙන්නේ මෙල්ඩෝල් එකක් අරගෙන අනිවාර්යෙන් තියාගන්න. මෙල්ඩෝල් කාඩ් එකක් ගන්න. ඔය වේදනාවන් කැක්කුම් වලට ප්‍රබල ආරක්ෂාවක් සලසනවා මෙල්ඩෝල්.
1: උන කැස හැඹේසාව හැම දෙයක්ම ඉතින් ඉවරයි. හරි. ආයි නිට්ටවරම සුවයි.
2: ඊට පස්සේ තින් ජාතික ලොතරැයි මණ්ඩලේ ධන නිධානයේ ලොතරැයි ගැනත් ඔයාලට මතක් කරන්න ඕනි.
1: ඒක මතක් කරන්න විශේෂම හේතුවක් තියෙනවා. මොකද රුපියල් 9,31,00,000 ඔන්න සුපිරි ත්‍යාග මුදලක්. ඒ කියන්නේ NLB ධන නිධානයේ දෙවන සුපිරි ත්‍යාගලාභියා විදිහට බිහි කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. හිතානුක චාමර 9,31,00,000 කියලා
2: කියනවා. හිතා ගන්නවත්
1: බැහැ. හරිද සම? අපිත් මේ හූල්ල හූල් ඉන්න ඕනේ නැහැ. ගිහලා ටිකට් එකක් ගත්තා නම් ඉතින් ටිකට් එකක් ගත්තා නම් සමහරකට ඊළඟට ඔයා වෙන්න පුළුවන් මේ කෝටි 12ක් කෝටි 15ක් විතර කියන්න පුළුවන්. මොකද කලින් කෝටි 12.7යි ඊට පස්සේ දෙවෙනියට කෝටි 9.31ක් ඒ කියන්නේ 9,31,00,000 හම්බුණා.
2: ඊළඟ එක කැට තියා ගන්න පුළුවන් අපිට කොහොමත් වැඩි වෙනවා තමයි වගේ අදහසක්
1: නේ. අනිවාර්යෙන්. එහෙම තියන්න පුළුවන්. ඒ නිසා NLB ධන නිධානයේ වැඩි වැඩි මිලදී ගන්න. ඒ වගේම තමයි ජූලි මාසේ වෙනකොට සුපිරි ත්‍යාගලාභින් දෙදෙනෙක්, ඒ වගේම ලක්ෂ 20 ත්‍යාගලාභින් 35 දෙනෙක් වගේම ලක්ෂ 2 ත්‍යාගලාභින් 451 දෙනෙක් බිහි කරා. ඒ වගේම තමයි දශක 6කට වඩා වැඩි කාලයක් රටේ සංවර්ධනයට රජයේ බදල මුදල් වලට ඔන්න ඍජුම දායකත්වයක් ලබා දුන්න NLB ධන නිධානයේ හරහා.
2: ඒ විතරක් නෙවෙයි මිත්‍රයා නේද? දැන් සෑම ඉරිදා දවසකම ඔයාට Sunday bonus වාසනාවක් දෙනවා. දෙන්න පුළුවන් හැම දිනුම් අවස්ථාවක්ම දෙන්න ජීවිතේ ගොඩ දාගන්න.
1: ඒකනේ. කෝටිපතියෙක් වෙන්න පුළුවන්, ලක්ෂපතියෙක් වෙන්න පුළුවන්. ඒ අතරේ Sunday bonus වාසනාවත් ඔයාට හිමි කරගන්න පුළුවන් කියන එක මතක් කරන ගමන් වැඩි වැඩියෙන් NLB ධන නිධානයේ මිලදී ගන්න කියලා මතක් කරන ගමන් අදට අපි වැඩසටහන නිමා කරලා යනවා.
2: එනම් පරිස්සමෙන් වැඩ ටික හැමෝම කරගන්න. හෙටත් උදේ 4 හම්බෙමු. ජය වේවා. සුබ දවසක් හැමෝටම. මං චාමර.
1: මම නිපුනිකා. ඇවිත් තියෙන්නේ මනිෂා සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අරගෙන.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: අයිබෝවන් සුබදාසන කලුත් පයක් වෙලාව මතක් කරන්න උගද 10යි විනාඩි 2යි දැන් වෙලාව 5
4: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
5: එන්න

0: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
1: බෝවන් සුබම සුබ දැසනක් උදේ 10යි වෙනාඩි 8යි දැන් වෙලාව කියන්නේ සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් රසපිරි බ්‍රහස්පතින් දාට තමයි ඔන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් ඉතින් පුරුදු විදිහටම රසපිරි බ්‍රහස්පතින් දා දවස පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් රසපිරි බ්‍රහස්පතින් දා දවස ගැන කතා කරනකොට ඊයේ නිවාඩු දවසක් නේද? ඊයේ ඇසල පොයේ දවස. ඉතින් නිවාඩුවට පස්සේ තමයි ඔන්න අපි ආයමත් මුණ ගැහෙන්නේ. ඉතින් දැන් ඊයේ කියන්නේ හරි විශේෂ දවසක්නේ. ඉතින් ඊයේ දවසේදී අපි ගෙදර හිටියා, ගෙදර වැඩ කටයුතු ටික කරා, එතකොට ආගමික වතාවත් වලට මුල් තැන දුන්නා. මේ දේවලුත් එක්ක ගොඩාක් වෙලාවට අපේ කාන්තා පාර්ශවයට ඉන්න වෙච්ච තැනක් තමයි මුළු තැන්කේ කියලා කියන්නේ. අපිට ඉතින් ඒ තැන මඟහරින්න බෑනේ නේද? ඔන්න ඉතින් අද මුළුතැන්ගේ වැඩ කටයුතු පහසු කරගන්න පුළුවන්. කොහොමද එතකොට තව අපි අපේ කෑම වේල හරි පෝෂදායී කෑම වේලක් කරගන්න ඕනේ කොහොමද? මෙන්න මේ වගේ ගොඩාක් දේවල් රසපිරි බ්‍රහස්පතින්දා දවසින් උන අද දවසේදී කතා කරන්න සූදානම් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ පැය තුන, දැන් පැය තුනක් තියෙනවානේ, මේ පැය තුන මග අරගන්න නැතුව අනිවාර්යයෙන්ම අපි වහගෙන ඉන්නත් මතක තියාගන්න ඕනේ. මොකද මේ පැය තුන පුරාවට තමයි මේ කතන්දර එක එක වෙලාවල් වලදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ පැය තුන අහගෙන හිටියොත් මේකෙන් අඩුවක් නැතුව හැම විස්තරයක්ම ඔයාට දැනගන්න පුළුවන්කම හම්බ වෙනවා. ඒ වගේම තමයි රසපිරි බ්‍රහස්පතින්දා දවස අහගෙන ඉන්නකොට ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. මොකද ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකක් අද දවසේදීත් මේ පැත්තේ ප්ලේ වෙනවා. ඉතින් මේ ලස්සන සින්දු වලට ඔයා ආදරය කරන කට්ටියත් ඔයාට එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එනිසා කතා කරන්න පුළුවන් 0112 510 510ට. එවිතරකුත් නෙවෙයි, එවන්න පුළුවන් වට්ස්ඇප් පැත්තට මැසේජ් එකක් 0718 8093 8093ට. හරි, එහෙමනම් ඉතින් මතක් කරන්න ඕන දේවල් ටික ඔක්කොම මුලින් මතක් කරා. එහෙමනම් ඉතින් ලස්සනම ලස්සන සින්දුවකින් අත වැඩේ පටන් ගන්න තමයි තියෙන්නේ. මොකද කියන්නේ, හිත හිරි වැටිච්ච ගමන් ඉන්න කට්ටියක් ඉන්නවනේ. දැන් ආදරය කරනකොට අපි දන්නවනේ අපේ හිත හිරි වැටිලා වගේන තියෙන්නේ නේද? එක එක ප්‍රශ්න නිසා සමහරක් වෙලාවල් වලට. හැබැයි ඉතින් එහෙම නැතුව ආදරය කරද්දී ගොඩාක් අය ආදරය කරන්නේ හිත හරි ලස්සන විදිහට හදාගෙනනේ. මොකද කියන්නේ, ආදරය ගැන සින්දුවක් මුලින්ම හමුද? එහෙමනම් දිගටම අහගෙන ඉන්න අහගෙන ඉන්න ගමන් ඔයාටත් පුළුවන් මේ පැත්තට කතා කරන්න. වෙලාවත් මතක් කරන්න, උදේ 10යි විනාඩි 11යි දැන් වෙලාව. ඔය ඔබ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්. මම මනිෂා.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න උදේ 10යි විනාඩි 15යි.
2: සියල්ල මිලදී ගත්තද ඔබට කාලය මිලදී ගත නොහැක. එම නිසා කාලය අපතේ නොයවන්න.
3: සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: පැඩි පැඩි වෙලා.
4: අංක 1යි ලග්න 1යි.
5: 100ක්ම ඔබ යතේ.
4: අංක 2ක් ගැලපුණාම
5: රුපියල් 1000ක්ම අතේ.
4: අංක 2යි ලග්න 1යි
5: 2500ක් අතේ.
2: අංක 3ට
4: 50000.
5: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
4: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
5: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
2: Happening evening drive එක
0: lead කරලා
6: ඔබ ඉන්නේ කොහෙද කියලා
7: වරු කියනවා. ඉතින් ඒ වගේ උගලට වරු කියන්න බෑනේ.
6: මොනි කර තරුවක් තමත් මොනි කර තරුවක්
2: back to back සින්දු අහන්න.
8: Let's go
0: every weekday at 4 PM in Porto with Ashi Ali. වගතුට සමවිත ඔබ ළඟ රැඳෙන අපි හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම
2: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝග පිරිවරා අපි එනවා ඔබේ ළඟට
0: දොරින් දොරට මඟ දිගට මුළු වටට
2: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට
0: අද අලුත්කම
9: අනුග්‍රහ
2: ගොඩ්රිජ් එයා පවර් පොකට් ෆ්‍රේගන්සස් දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැවත් සුවඳින් සරසන්න. ගොඩ්රිජ් එයා පවර් පොකට් ෆ්‍රේගන්සස්
9: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂංකයා හීරින් සොලූෂන් සමගින් තබන්න. අමතන්න 0777776779.
10: ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පූ දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
2: ඔබේ සුපර්මාකට් එක බිසි කරන්න විතරක් නෙවෙයි, ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 0777-206-1032.
11: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: 89.1 89.3 Supreme Radio මගේ හඬ මගේ රට
1: උදේ 10යි විනාඩි 21යි දැන් වෙලාව. සද්ද ඇහෙනකොටම ඔයා දන්නවා මොකක් ගැනද මේ මතක් කරන්න ලෑස්ති වෙන්නේ කියලා. ඔව් දොරින් දොරට හදවත්කම් ව්‍යාකරණ රේඩියෝ චාරිකාවේ 12 වෙනි අදීරයේ පළවෙනි දවසොන් අපි අලුත්කමින් මේ විදිහට පටන් ගන්නවා. අද දවසේදී අලුත්කමින් තමයි අපේ වැඩේ ආරම්භ කරන්නේ 12 වෙනි අදීරයේ. ඉතින් මේ ගමන ලස්සන කරන්න ආදරණීය අනුග්‍රහක බවතුන් අපිත් එක්ක ආදරෙන් අත්තල් බැඳගෙන ඉන්නවා. ඉතින් මේ ගමන ඉස්සරහට යන්න නම් අනිවාර්යයෙන්ම අපි ඔවුන් ගැන ආදරෙන් මතක් කරන්න ඕනේ. ඉතින් වෙනද විදිහටම අබා හර්බල් බ්ලැක් හෙන අපිත් එක්ක හරි මාදරෙන් අත්වල් බැඳගෙන ඉන්නවා මේ ගමන ලස්සන කරන්න. දැන් ගොඩක් වෙලාවට ඔය මේ අපේ කෙස් ගස් දෙක තුනක් එදිච්ච ගමන් අපි හිතනවනේ අයියෝ දැම්මන් වයසයි කියලා. හැබැයි ඉතින් එහෙම හිතන්න නැතුව ඔයාට පුළුවන් නම් විනාඩි 5කින් දිගුකල් පවතින ස්වභාවික කළු පෙනුමක් ඔයාගේ කොණ්ඩෙට ලබා ගන්න. එහෙම ලබා දෙන එකම කෙනා තමයි අබා හර්බල් බ්ලැක් කෙනා කියලා කියන්නේ. ඉතින් එතකොට වයස කියන්නේ ඉලක්කමක් විතරයි. හරිද? ඉතින් ස්වභාවික ශාකසරණ අවේක පෝෂණයේ සපිරි අබා හර්බල් හෙයා කලර් ෂැම්පූන දෙන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් තමයි ඔයාගේ අතට ලැබෙන්නේ. මේ නිසා හිසකෙස් වැටීම පාලනය කළ හිසකෙස් වර්ධනය කරන්න තොන උපකාරී වෙන. ඔය විදිහට අබා හර්බල් බ්ලැක් කෙනා අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නකොට අපි ගැන හිතන තවත් කෙනෙක් අපිත් එක්ක ආදරෙන් අත්වල් බැඳගෙන ඉන්නවා. ඒ තමයි Vision Care Hearing Solutions කියලා කියන්නේ. දැන් ඇත්තටම අපේ කොලෙස්ටරෝල් ටික, දියවැඩියාව, ඇස් මේ හැම දෙයක්ම අවුරුද්දකට පාරක් චෙක් කර ගන්න ඕනේ. හැබැයි ඉතින් අපිට අමතක වෙන දෙයක් තමයි අපේ කන් දෙක කියලා කියන්නේ. කන් දෙක මතක් වෙන්නේ කන් ඇහෙන්නේ නැති වෙන්න පටන් ගත්තට පස්සේ. හැබැයි එහෙම නැතුව මුල ඉඳන් කන් දෙකත් අපිට පරිස්සම් කරගන්න පුළුවන් නම් ඒක කොච්චර දෙයක්ද නේද? මේ වැඩේ හරියටම අංක එකටම කරන එකම කෙනා තමයි Vision Care Hearing Solutions කියලා කියන්නේ. ඉතින් වෙළඳපොලේ අඩුම මිලට channel 10ක් සඳහා digital ශ්‍රවණාධාර ලබා දෙන, ඒ විතරක් නෙවෙයි ජීවිත කාලය පුරාම නොමිලේම after sales services ලබා දෙන, reprogramming fitting services මේ හැම දෙයක්ම ජීවිත කාලය පුරාම ඔයාට නොමිලේම කළ දෙන එකම කෙනා තමයි Vision Care Hearing Solutions provider කියලා කියන්නේ. ඉතින් ඔන්න අද දවසේදී අපිත් එක්ක හරිම ආදරෙන් මේ ගමන ලස්සන කරගන්න අත්වල් බැඳගෙන ඉනවා. ඒත් එක්ක මතක් කරන්න ඕනේ හැමදාම සුවඳට එක එක සුවඳවල වලින් අපේ බාත්รูම් එක, ගෙදර, වාහනේ තියාගෙන අපි කැමතිනේ. ඒකට හොඳම කෙනෙක් ඉන්නවා. අද දවසේදී අපිත් එක්ක මේ ගමන ලස්සන කරන්න අත්වල් බැඳගෙන ඉනවා. ඒ තමයි ගොඩ්රිච් එයා පවර් පොකට් ෆ්‍රේග්‍රන්ස් කියලා කියන්නේ. ඉතින් දැන් ඔන්න අලුත්ම සුවඳ වර්ග 6කින් එන්නේ, එකක් දෙකක් තුනක් නෙවෙයි, සුවඳ වර්ග 6ක් තියෙනවා. හරිද? ඉතින් පවර් ජෙල් තාක්ෂණය නිසා සුවඳ දින 30ක් පුරාවට දීර්ඝ කාලයක් ඔන්න තියාගන්න පුළුවන්කමක් හම්බ වෙනවා. ඉතින් ඔයාගේ නිවස, ඔයාගේ බාත්รูම් එකේ විතරක් නෙවෙයි, ඔයාගේ මෝටර් රථයටත් නැවුම් සුවඳකින් සරසන්න පුළුවන් එකම කෙනා තමයි ගොඩ්රිච් එයා පවර් පොකට් ෆ්‍රේග්‍රන්ස් කියලා කියන්නේ. එහෙමනම් ඉතින් මෙන්න මේ කියන ආදරණීය අනුග්‍රහක බවතුන් එකතු කරගෙන තමයි අද දවසේදී අපි අලුත්කම ඉන්න ආදරණීයයන්ව හොයාගෙන ආවේ. ඉතින් නිකන් නෙවෙයි අවිලා තියෙන්නේ, අත පිරෙන්න, හිත පිරෙන්න තෑගි මලු කද බැඳගෙන තමයි ඔන්න අද දවසේදී අපි අලුත්කමට ආවේ. ඒ නිසා අලුත්කම ඉන්නවට මතක් කරනවා සද්දෙටම 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්නේ. එහෙම අහගෙන හිටියොත් ඇතෙක් බරට තෑගි දිනා ගන්න ඔයාට අවස්ථාව තියෙනවා. එහෙමනම් ඉතින් දිගටම අහගෙන ඉන්න කියන දේ මතක් කරගෙන ලස්සන සින්දුවකට යන්න තමයි සූදානම් වෙන්නේ. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ රසපිරි බ්‍රහස් දවස දිගටම අහගෙන ඉන්න. අහගෙන ඉන්න ගමන් ඔයාටත් පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. 06:24 දැන් වෙලාව.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න උදේ 10යි විනාඩි 32 ඒ දැන් වෙලාව.
2: Godrej Air Power Pocket Fragrances. දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට, බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැවත සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
3: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය. කසාගල ග්‍රීන් සුපර්. ශාකා, මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
4: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
5: The welcome show.
1: I burn සුබදාසනාක බල උදෑසන
5: හන්න. Supreme Radio the welcome show.
3: සතියේ දවස් පහේම උදේ 7ට.
5: The welcome show.
1: අනුග්‍රහය.
6: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLV තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: Meltol හිස රතය උන සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
8: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකලමු.
1: සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත ප්‍රතිකාර හැර අනවසර වෙනත් අත්බෙහෙත් වර්ග භාවිතයට ගැනීමෙන් වළකින්න. ඩෙංගු රෝගයේදී රුධිර පට්ටිකා යනු රෝගය තක්සේරු කිරීමේදී සලකා බලන එක් සාධකයක් පමණක් බව කරුණාවෙන් සලකන්න.
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3
5: Supreme Radio.

උදේ 10යි විනාඩි 37යි දැන් වෙලාව. ඉතින් රසපේ බ්‍රහස්පතින්දා දවසේ මට මුලින්ම කුස්සිය පැත්තට චුට්ටක් යන්න ඕනේ කියලා හිතුණා. අපි දන්නවනේ අපි කුස්සිය ගැන තමයි ගොඩාක් දුරට කතා කරන්නේ. හැබැයි ඉතින් අද දවසේදී මුලින්ම මට කුස්සිය පැත්තට විශේෂයෙන්ම යන්න ඕමනයි කියලා හිතුණා. දැන් මේ ගැන කතා කරනකොට ඇත්තටම මේ අපේ උදේ දවල් රැ කොහොම වුණත් එකම කලබලයේ ගෙදර වැඩියෙන්ම තියෙන තැනනේ කුස්සිය කියලා කියන්නේ. ඉතින් ඔය ආසන ඇත්ත මේ කලබලයේ එකක් අඩු කරගෙන වෙලාවත් ඉතුරු කරගෙන කුසියේ වැඩ ටික ලේසියෙන් කරගන්න කැමති නේද? අනේ ඒ නිසා තමයි මට හිතුනේ මෙන්න මේ කලබලය අඩු කරගන්න පුළුවන් පුංචි පුංචි රහස් ටිකක් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ කියලා අද දවසේදී මුලින්ම. ඉතින් මේ කලබලය අඩු කරගන්න නම් ඔයාට පුළුවන් අපි සතියේ හදාගන්න දේවල් තියෙනවානේ මෙන්න මේ දේවල් කලින්ම සැලසුම් කරලා තියාගන්න. එතකොට උදේ දවල් එවැගේම රෑ මේ හැම වෙලක්ම ඔයාට කලින් තීරණය කළොත් කාලය වගේම ඔයාගේ සල්ලිත් ඔයාට උන් ඉතුරු කරගන්න පුළුවන්කම හම්බ වෙනවා. ඉතින් දෙවැනියට ඔයාට පුළුවන් සතියටම අවශ්‍ය කරන එළවලු සෝදලා කපලා වෙන වෙනම මේවා මේ පොඩි භාජනවලට හරි එහෙමත් නැත්නම් සිප්ලොක් බෑග්ස් වලට හරි දාලා තියාගන්න. මේකෙන ඔයාගේ කාලය වගේම ඔයාගේ මුදල් කල්පනාකරණය කරගන්න ඔයාට පුළුවන්කමක් හම්බ වෙනවා. ඊට පස්සේ ඉතින් ඔය උදේට කලබලෙන් වැඩ කරගන්න ඔයාට උමනාවක් නැහැ. ඒත් එක්කම දැන් අපි පාවිච්චි කරන මස් මාළු වර්ග තියෙනවානේ, මේ දේවලුත් කලින් අරගෙන හෝ දලා පිරිසිදු කරලා ඊට පස්සේ මේ දේවලුත් පොඩියට කපලා ඔයාට අවශ්‍ය ප්‍රමාණවලට බෙදලා මේවා මැරිනේට් කරලම ෆ්‍රීසර් එකේ වෙන වෙනම තියාගන්න පුළුවන්කමක් තියෙනවා නම් උදේට කලබල නැතුව හරි ලේසින් හිමීට ඔයාගේ වැඩ ටික ඔයාට කල්මනාකරණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි දැන් ගොඩක් ව්‍යංජනවලට ඕනේ කරන දෙයක් නෙමේ සුදු ලුණු ඉඟුරු කියලා කියන්නේ. මම කලින් දවසක ඔයාට කියලා දුන්න මේ පේස්ට් එක අපි හදාගන්න කොහොමද කියලා. ඉතින් අන්න ඒ විදිහට මේ පේස්ට් එක හදාගෙන ඔයාට පුළුවන්කම තියෙනවා නම් අයිස් කියුබ් ට්‍රේ එක දාලා මේක තියාගන්න. මේකෙනුත් අර උදේට ලුණු සුදු ලුණු සුද්ධ කර කර ඒ වෙනුවෙන් කාලය වැය කරන්න තියෙන වෙලාව ඉතුරු කරගෙන ඉක්මනින්ම ඔයාගේ වැඩ ටික කරගන්න ඔයාට පුළුවන්කමක් හම්බ වෙනවා. ඒ වගේම තමයි ගොඩාක් වෙලාවල් වලට අපිට පුළුවන් උයාගත්ත කෑම උනත් ෆ්‍රිජ් එකේ කල් තියාගන්න. හැබැයි මෙතනදී ඔයා පාවිච්චි කරන්න ඕනේ පොඩි ටිප් එකක් තියෙනවා. ඔයා කරන්න ඕනේ වෙන වෙනම ඒ උයාගත්ත දේවල් භාජනවලට දාලා හොඳට නිවෙන්න අරින්න. එහෙම නිවෙන්න ඇරලා ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් මේක ෆ්‍රිජ් එකේ දාලා තියන්න ඔයාට ටික දවසක් මේ කෑම පාවිච්චි කරන්න පුළුවන්. අපි කියන්නේ ලංකාවේ මේ වගේ දේවල් කරනවා අඩු වුණාට පිටරට ජීවත් වෙන අය මේ දේවල් අනිවාර්යයෙන්ම අනුගමනය කරනවා. මොකද කාල වෙලාව ඉතුරු කර ගන්න. ඒ වගේම තමයි අපි කෑම ගබඩා කරනකොට අනිවාර්යයෙන්ම ඒ බහාලුම් වල දිනය ලියලා තියාගන්නත් මතක තියාගන්න ඕනේ. එහෙම කරන්න අපිට පුළුවන්. මේකෙන් මුලින්ම හදාගෙන තියාගත්ත දේවල් ටික අපිට මුලින්ම පාවිච්චි කරන්න පුළුවන්. මේකට අපි කියනවා ෆස්ට් ඉන් ෆස්ට් අවුට් ක්‍රමය කියලා. ෆස්ට් ඉන් ෆස්ට් අවුට් ක්‍රමයට ඔන්න ඔයාගේ කාලය වෙලාව හැමදේම ඉතුරු කරගෙන ඔයාටත් ඉක්මනින්ම ඔයාගේ උදේ වෙලාවේ වැඩ ටික ඔන්න කල්මනාකරණය කරගන්න පුළුවන් කුස්සිය ඇතුළතදී. ඉතින් මෙන්න මේ විදිහට කෑම කල් තියා සූදානම් කරන එකෙන් උදේ කලබල අඩු වෙනවා වගේම සෞඛ්‍ය සම්පන්න කෑම හැම වෙලේම ඔයාගේ කෑම පිඟානට එකතු කරගන්නත් ඔයාට පුළුවන්කම හම්බ වෙනවා. කොහොමද ඉතින් මේ වැඩේ? හොඳයි නේද? හරි, එහෙමනම් ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාගේ වෙලාව ඉතුරු කරගෙන උදේ තියෙන කලබලය වගේම දවසේ හැම වෙලාවකම තියෙන කුස්සිය තියෙන කලබලය ඔයාට අඩු කරගන්න පුළුවන්කම හම්බ වෙන්නේ. එහෙමනම් ඉතින් මේ දේවලුත් මතක් කරගෙන ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දිගටම අහගෙන ඉන්න ගමන් ඔයාට පුළුවන් මේ පැත්තට කතා කරන්න 01125510 510 ට උදේ 10යි විනාඩි 41 දැන් වෙලාව.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උද දහයේ වෙටටි හතලිස් පහයේ දැන්වලාවා.
2: ෆයිබලේස සන්සිලේස ප්ලාස්ටික් ලේස සමඟ නවීන ලේස තාක්ෂණයෙන් සමරුඵලක පදක්කම් පාසල් නිලලාංචන නාමපූර්දැන් අනර්ගනිමාවකින් වෙෙල්ලංගල පන්සලසල ඔප්නිම් ප්‍රඩක්ෂන් වෙතින් අමතන්න බින්දුව එක එකයි දෙකයි හත්සීතිස් නවයයි එකසිය අසුවට
3: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ එක රිලැක්ස් වෙන්න
4: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සිංදු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
5: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
4: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 893ට වට්ස්ඇප් කරන්න. කෝල් කරන්න 0112 510 510ට.
6: The Welcome Show.
7: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
1: අහල තියෙනවද රට යක්කු ගැන?
8: රට යක්කු ගැනත් අහලා තියෙනවා, ලංකාව යක්කු ගැනත් අහලා තියෙනවා. යක්ක විමානයකට අපි ජීවත් වෙන්නේ තින්නේ.
1: මේක මේ ඇත්ත රට යක්කු ගැන කතා කරන්නේ චාමර.
8: ශාන්ති කර්ම ගැන කියන්නේ රට යක්කුම ගැන.
1: රට යක්කුම එහෙම නැත්තම් රිද්දියාගේ කියන්නේ දරුදොල උපතක් මුල් කරගෙන කරන ශාන්ති කර්මයක් චාමර. දරුවන් නොමැති කාන්තාවන්ට දරුවන් ලබා දෙන්න රට යක්කුම එහෙම නැත්තම් රිද්දියාගේ කියන ශාන්ති කර්මය පහත රට ප්‍රදේශයේ පැවතුනා කියලා තමයි සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම ওই බින්තර එහෙම නැත්තම් මාතර කියන ප්‍රදේශවල තාමත් ඔය වගේ ශාන්ති කර්ම පැවැත්වෙන.
7: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
6: The Welcome Show.
7: වගතුට සමවිත ඔබ ළඟ රැඳෙන අපි හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම
1: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝග පිරිවරා අපි එනවා ඔබේ ළඟට.
7: දොරින් දොරට මඟ දිගට මුළු රටට
1: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට.
7: අද අලුත්කම
9: අනුග්‍රහ
10: ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැවත සුවඳින් සරසන්න. ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස්
11: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂංකයා හීරින් සොලූෂන් සමගින් තබන්න. අමතන්න 0777-7676-7676.
12: ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පූ දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
13: ඔබේ සුපර්මාකට් එක බිසි කරන්න විතරක් නෙවෙයි, ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 0777-206-1012.
14: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියෙන් රුපියල් කෝටි 2 හමාරක ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා කුරුණෑගල සුමනපාල මහතා.
15: මට මාසයක් දෙකක් ඇතුළත මහජන සම්පතේ රුපියල් 100,000ක ත්‍යාග මුදලකුත් ඒ වගේම ප්‍රථම ත්‍යාගයේ කෝටි 2 හමාරක. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් ගොඩක් විශ්වාස කරනවා ඉදිරියටත් ඒ වගේම මම ඒක අත්තරින්නේ හැමදාම ටිකට් 500ක් ගන්නවා. ප්‍රතිඵලයක් ඇත්තටම තියෙනවා, විශ්වාසකුත් තියෙනවා. ඉතින් ඒ විශ්වාසයක් තියාගෙන ගන්න තරුණ පරම්පරාවට කියන්නේ අර මට මේක ඇදෙයිද නැද්ද කියලා හිතන්නේ නැතුව විශ්වාසයක් තියාගෙන මට යම් කිසි දවසක ඇදෙයි අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ ලැබෙන මුදල මම ව්‍යාපාර කටයුතු වලට යොදවලා වැඩි දියුණු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
14: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
6: Supreme Radio.

चोरी चोरी चुप किसे आके मेरी आंखों में समा जा।

0: අලුත් පැයක් වෙලාව මතක් කරන්නම් 11:00 දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබුණු කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙන් දිලේ කොළඹෙන් බලේ කොතනක්

0: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
1: එකළහයි විනාඩි හතයි දැන් වෙලාව. ඉතින් රසපිරි බ්‍රහස්පතින්දා දවස දෙවනි පැය තමයි මේ විදිහට ඔයත් එක්ක හරි ආදරෙන් ආරම්භ කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් දැන් කෑමක් ගැන කතා කරනකොට, එහෙමත් නැත්තම් කෑමක් කියන්නේ බඩපිරෙන්න විතරක් අපි ගන්න දෙයකට නෙවෙයිනේ. ගොඩක් අය හිතාගෙන ඉන්නවා බඩපිරෙන්නනේ අපි කෑම ගන්නේ. එතකොට ඇති ගොඩක් අය හිතාගෙන ඉන්නේ එහෙමනේ. හැබැයි කෑමක් කියලා කියන්නේ ජීවිතයට රසයක් එකතු කරන්න පුළුවන් දෙයකට. ගොඩාක් ඔය කෑම හදන දේ තමගේ විනෝදාංශය විදිහට කරගෙන තියන්නේ. ඇයි ඒ දෙයින් ජීවිතයට රසයක් එකතු කරගන්න පුළුවන්, ජීවිතයට හොඳ පාටක් එකතු කරගන්න පුළුවන්, නැවුම් බවක් එකතු කරගන්න පුළුවන්. ඉතින් උයනවා කියන දේ, හෙමත් නැත්නම් රසට කෑම වේලක් හදනවා කියන දේ හැමෝගෙම හිතේ තියෙන හීනයක් කවුරුත් නොකිව්වට. ඇත්තම කතාව ඒක රිරේද. අපි ගොඩාක් කැමති කෙනෙක්ගෙන් අහන්න, අනේ ඔයාගේ කෑම ටික හරිම රසයි, කොහොමද අතර මේ කරි එක හැදුවේ? එහෙම අහනවට අපි හරිම කැමතිනේ නේද? එතකොට අපි උත්තර දෙන්නේ හරි ලොකුවට, එහෙමනේ නේද? ඉතින් ඇත්තටම මේ රස කෑම වේලක් හදන්න තමයි අපි ගොඩාක් වෙලාවට උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම මතක තියාගන්න ඕනේ, රහ වගේම කෑම වේලේ ගුණත් ආරක්ෂා කරගෙන රසට කෑම වේල හදන්න. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් ඔයාට දැනගන්න පුළුවන් සහ ඒ වගේම කතා කරන එකම තැන තමයි සුප්‍රීම් රේඩියෝ, සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්, රසපිරි බ්‍රහස්පතින්දා තපස කියලා කියන්නේ. එහෙමනම් ඉතින් තවත් දේවල් කතා කරන්න තියෙනවා. ඒකට තමයි මේ මුලපිරුවේ කතා කරන්න නම් ගොඩාක් දේවල් තියෙනවා. අනිවාර්යයෙන්ම මේ පැය දෙක අහගෙන හිටියොත් ඔයාට ඒ දේවල් දැනගන්නත් පුළුවන්කම තියෙනවා. ඒත් එක්ක මතක් කරන්න ඕනේ, ඔන්න දෙවනි පැයේ ඉඳන් TikTok live එකක් එන්න මම කටයුතු සූදානම් කරමින් තමයි ඉන්නේ. ඉතින් ඔයාලට පුළුවන් අපේ ලයිව් එක පැත්තට එන්න, සුප්‍රීම් රේඩියෝ TikTok page එක පැත්තට ගිහිල්ලා මගේ ලයිව් එකට ඔන්න join වෙන්න chance එකක් තියෙනවා. ඒත් එක්කම ආදරය කියන කටයුතු එකතු කරගන්න මේ පැත්තට කතා කරන්න පුළුවන් 0112510510ට. එහෙම නැත්නම් අපේ WhatsApp එක open කරලා තියෙනවා. ඒ පැත්තට WhatsApp message එකක් එවන්න පුළුවන් 0718893893. එහෙමනම් ඉතින් මේ දේවල් ඔක්කොම මතක් කරගෙන රහට සින්දුවක් අහමුද? සින්දුවත් අපිට රහට අහන්න පුළුවන්. මොකද කියන්නේ? හරි, දෙකට මහගෙන ඉන්න ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ, සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්. 11:09 දැන් වෙලාව.

0: සියල්ල මිලදී ගත්තද ඔබට කාලය මිලදී ගත නොහැක. එම නිසා කාලය අපතේ නොයවන්න. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: වැඩි වැඩි වෙලා.
1: අංක 1යි ලග්න 1යි
2: 100ක්ම ඔබ යකේ.
1: අංක 2ක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
2: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ලිතුවේනියාවේ රැකියාවක් කරන් දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එවුවහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
1: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරෙන් නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගතවන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
2: The Welcome Show.
3: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
4: ඔයා අහලා තියෙනවද රටයක්කු ගැන?
5: රටයක්කු ගැන, රටයක්කු ගැනත් අහලා තියෙනවා, ලංකාවයක්කු ගැනත් අහලා තියෙනවා. යක්ක විමානකන ජීවත් වෙන්නේ තින්නේ.
4: මේක මේ ඇත්ත රටයක්කු ගැන කතා කරන්නේ ශාමර.
5: ශාන්තිකර්ම ගැන කියන්නේ රටයක්කුම ගැන.
4: රටයක්කුම එහෙම නැත්තම් රිද්දියාගේ කියන්නේ දරුදොල උපතක් මුල් කරගෙන කරන ශාන්තිකර්මයක් ශාමර. දරුවන් නොමැති කාන්තාවන්ට දරුවන් ලබා දෙන්න රටයක්කුම එහෙම නැත්තම් රිද්දියාගේ කියන ශාන්තිකර්මය පහත රට ප්‍රදේශයේ පැවතුනා කියලා තමයි සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම ওই බින්තර එහෙම නැත්තම් මාත කියන ප්‍රදේශවල තාමත් ඔය වගේ ශාන්ති කර්ම පැවැත්වෙන.
3: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
2: The Welcome Show. මගුතුට සමවිත ඔබ ළඟ රැඳෙන අපි හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම
1: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝග පිරිවර අපි එනවා ඔබේ ළඟට.
2: දොරින් දොරට, මඟ දිගට, මුළු රටට
1: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට.
3: අද අලුත්කම
6: අනුග්‍රහ
7: ගොඩ්රිජ් එයාර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැවත සුවඳින් සරසන්න. ගොඩ්රිජ් එයාර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස්
8: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂංකයා හීරින් සොලූෂන් සමගින් තබන්න. අමතන්න 0777-7676-76.
9: ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පු දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
10: ඔබේ සුපර් මාකට් එක බිසි කරන්න විතරක් නෙවෙයි, ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 077-206-1032
11: 89.1 89.3
12: සුප්‍රීම් රේඩියෝ.

89.1 89.3 Supreme Radio.

සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරු හරි සල්ලි ගත්තා නම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ, මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණේ. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරවකරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ.

එකොළහය විනාඩිත් තිස් හතරයි දැන් වෙලාව. ඉතින් රසපිරි බ්‍රහස්පතින්දා දවස සහගෙන ඉන්නකොට මට හිතෙනවා පුංචි ප්‍රශ්නයක් අහන්න. ඔයා දන්නවද ගෙදර තියෙන බෙහෙත් ගබඩාව මොකක්ද කියලා? දන්නවද? හරි, ඉතින් ඇත්තටම මේ ගෙදර තියෙන බෙහෙත් ගබඩාව ගැන තමයි මේ විදිහට කියන්න ලෑස්ති වෙන. දැන් අපි එදිනෙදා හදන කෑමවලට පුරුත්තට පහේ කුඩු ටික, මිරිස් කුඩු ටික, කහ කුඩු ටික දැම්මට ඔයා දැනගෙන හිටියද මේ කුළුබඩු වලින් රසයක් වගේම ඔයාට ගුණයකුත් ලබා දෙනවා කියලා? ගොඩක් වෙලාවට අපි දන්නවා මේ මේ කියන දේවල් වලින් මේ මේ මේ වගේ ಗುಣ තියෙනවා කියලා. හැබැයි මේ වගේ හරිම ಗುಣ ගැන අපි දන්නේ නැහනේ. ඉතින් ඇත්තටම ගෙදර තියෙන බෙහෙත් ගබඩාව තියෙන්නේ ඔයාගේ කිචන් එකේ, එහෙමත් නැත්නම් ඔයාගේ මුළු තැන්ගේ තමයි ගෙදර තියෙන හොඳම බෙහෙත් ගබඩාව තියෙන්නේ. හරි, දැන් මේ ගැන කතා කරනකොට අපි එදිනෙදා පාවිච්චි කරන, අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙන විශේෂ කුළුබඩු ටිකක් තියෙනවානේ. සුදු ලුණු වලින් පටන් ගත්තට පස්සේ කරාබුරේටි දක්වාම අපි එක එක දේවල් එක එක ව්‍යංජන වලට පාවිච්චි කරනවානේ. දැන් ඇත්තටම අපි මේ වගේ තියෙන ಗುಣ ගැන දන්නවද? හරිම ಗುಣ ගැන දන්නවද? මට හිතුණා මේ රසපිරි බ්‍රහස්පතින්දා දවසේ නද ඒ ගැන චුට්ටක් කතා කරන්න ඕන කියලා. සුදු ලුණු වල ගුණ ගැන කතා කරනකොට ප්‍රතිශක්තියට වගේම සුදුරුණු කියන්නේ හෘද සෞඛ්‍යයටත් හිතකර වෙන කුළුබඩුවක් කියන දේ ඔන්න ඔයා මතක තියාගන්න ඕනේ. එහෙනම් දැන් සුදුරුණු කන්න අකමැති කියලා පැත්තකට කරලා තියාගන්න බෑ. ඒ වගේම ව්‍යංජන වලට එකතු නොකර ඉන්න බෑ. සුදුරුණු අනිවාර්යයෙන්ම ව්‍යංජන වලට එකතු කරන්න මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි ඉඟුරු ගැන කතා කරනකොට අපි දන්න ප්‍රසිද්ධම දේ තමයි බඩේ අජීර්ණ වලට ඉඟුරු පාවිච්චි කරනවා කියන දේ. ඒ වගේම තමයි ආහාර ජීර්ණයටත් හිතකර වෙන දෙයක් තමයි මේ ඉඟුරු කියලා කියන්නේ. අපි විශේෂයෙන්ම ඔය මස් කරි එකක් හදනකොට, මාළු කරි එකක් එහෙම හදනකොට ටිකක් වැඩිපුර ඉඟුරු පාවිච්චි කරනවනේ නේද? ඉතින් මේ දේවල් පාවිච්චි කරන්නේ ඇයි කියන දේ දැන් ඔයා දන්නවනේ. හදිස්සි අපිට බඩේ අජීර්ණයක් සිද්ධ වුණොත් ඒ වගේන්න තියෙන ඒ වැලකෙන්න තමයි මේ වගේ කුළුබඩු අපි පාවිච්චි කරන්නේ. ඒ වගේම කහ ගැන කතා කරනකොට ප්‍රතිඔක්සිකාරක වගේම ප්‍රතිදහන ගුණ තියෙන කුළුබඩුවක් තමයි කහ කියලා කියන්නේ. එතකොට කුරුඳු ගැන කතා කරනකොට රුධිර සීනි පාලනයට සහාය වෙන හොඳම හොඳ අපේ කුස්සියේ තියෙන කුළුබඩුවක් තමයි ඔන්න කුරුඳු කියලා කියන්නේ. ඒත් එක්කම තව ගොඩාක් අය මේ ව්‍යංජන වලට පාවිච්චි කරන අකමැති කුළුබඩුවක් තමයි කරාබු නැටි කියලා කියන්නේ. ගොඩක් අයට හොදි එකක තිබිලා වත් එක්ක මේ ආහාරයට ගන්නකොට කරාබු නැටි කෑල්ලක් හැපුණොත් එහෙම සමහරු කන එක එතනින්ම නවත්තනවා. හැබැයි කරාබු නැටි කියලා කියන්නේ මුඛ සෞඛ්‍යට වගේම ආහාර ජීර්ණයටත් හොඳ ප්‍රයෝජනයක් තියෙන කුළුබඩුවක්. ඉතින් මෙන්න මේ වගේ කුළුබඩු එදා ඉඳන්ම අද දක්වාම අපේ ව්‍යංජන වලට පාවිච්චි කරන්නේ නිකන් රස විතරක් ගන්න නෙවෙයි. අපි මේ දේවල් පාවිච්චි කරන්නේ අපේ සෞඛ්‍යයටත් හොඳ හින්දා. ඉතින් ඒ නිසා මේ දේවල් අහකට දාන්නේ නැතුව මේ දේවල් අපේ ව්‍යංජන වලට, එතකොට අපේ ආහාර රටාවට එකතු කරගන්න අනිවාර්යයෙන්ම අපි මතක තියාගන්න ඕනේ. එහෙම මතක තියාගත්තොත් එහෙම අපිටත් පුළුවන් හොඳ සෞඛ්‍යවත් ආහාර රටාවකට පුරුදු

මන් රස්ස කෑම වේලක් ගන්න. එහෙම නේද? හරි, ඉතින් මේවා සෞඛ්‍ය සම්පන්න ආහාර වලට අනිවාර්යයෙන්ම එකතු කරගන්න උන දැන් ඔයාටත් පුළුවන්කම තියෙනවා. එවනම් ඉතින් රසපිට බ්‍රහස්පතින්දා දවසින් ගෙදර තියෙන බෙහෙත් කබඩාව ගැන, ඒ බෙහෙත් ගැනත්, ඒ ගුණ ගැනත් මතක් කරගෙන ලස්සන සින්දුවකට තමයි යන්න ලෑස් වෙන ඔයාට කතා කරන්න පුළුවන්. 0112 510 510 11 විනාඩි 37 දැන් වෙලාවා.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ වගතුට සමවිත ඔබ ළඟ රැඳෙන අපි හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම
2: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝග පිරිවරා අපි එනවා ඔබේ ළඟට
1: දොරින් දොරට මඟ දිගට මුළු රටට
2: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට
1: අද අලුත්කම අනුග්‍රහ
2: ගොඩ්රිජ් එයා පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් දැන් අලුත්ම සුවඳ හයිකේ නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැවත් සුවඳින් සරසන්න ගොඩ්රිජ් එයා පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස්
1: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂන් කියා හේර් ඉන් සොලූෂන් සමගින් තබන්න අමතන්න 0777-76-76-76 ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පූ දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
2: ඔබේ සුපර්මාකට් එක බිසි කරන්න විතරක් නෙවෙයි ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 077-76-10-32
3: අයියෝ හීනයක්ද දැක්කේ අපරාදේ.
4: මම බොහොම බය වුණා මගේ පළට පා
5: වුණා. ඒ මොකද මේ කෑ ගහන්නේ?
3: ඉවරයි අද.
5: අහ් කවද දැක්ක හීනේ?
4: මගේ සුදු නෝනේ අලි වැඩේ මේ මන.
5: ඕවා දබුම ඔබක හිතට දැනෙන සිංහහන්න.
2: සතිය දවස් පහේම දවල් එකට.
1: සින්දු කෆේ විත් නිමේෂා. නිමේෂා. ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
6: The welcome show.
5: I burst the bodas and I can allow with us on a
6: hundred. Supreme Radio, the welcome show.
1: Satya Davas Pahema, Ude Hatata.
6: The welcome show.
2: Anugrahaya.
7: Vartha Pita Vartha, Tabene Koti Ate, NLV, Tanadita Hane, Lutraye, Rupyal Koti, Dahatuna, Name, Ata, Ikma, U, Devanta, Supirite, Agalabadi, Rati, Sangvardhane, Devanta, Shaktiya, Pemin, Obat, Tinava, Rata, Tinava, Jati, Mahatana, Sampata, Tanadita Hane, Vildigan, Obat, Koti, Tujekuan.
8: Ravina Takshanayin. නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: 89.1 89.3 Supreme Radio.

0: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
1: එකොළහයි විනාඩි 52යි දැන් වෙලාව. ඒ කියන්නේ දෙවනි පැයේ අවසාන තමයි මේ විදිහට අපි ඉන්නේ. එහෙමනම් ඉතින් කට්ටියක් ඉන්නව එකතු කරගන්න, එකට එකතු කරගන්න. මම මුලින්ම කොහෙටද යන්නේ කියලා මම මේ කල්පනා කරේ. TikTok එක පැත්තට යනවද, එහෙමත් නැත්නම් කෝල් කරපු කට්ටිය ඉන්න පැත්තට යනවද, WhatsApp එක පැත්තට යනවද කියලා කල්පනා කර කර ඉන්නකොට මට හිතුණා TikTok එක පැත්තට චුට්ටක් මුලින්ම යන්න ඕනේ කියලා. ඉතින් පොඩි සැසියා ඉන්න, ඔන්න පොඩි ඔයාව එකතු කරගන්න. ඒත් එක්කම S කියලා කෙනෙක් ඉන්න මයිස් ඔයාවත් එකතු කරගන්නවා. හංසන උන ඔයාව ඒ වගේ මාඩ් බයි ඊෂ් ඔයාවත් එකතු කරගත්තා. ඒ විතරක් නෙවෙයි, රිෂු ඉන්නවා අපේ, උන රිෂු ඔයාව එකතු කරගන්නවා. ඒ වගේම චමිල් උන ඔයාවත් එකතු කරගත්තා. සුජීර වයි ඒත් එක්කම අජන්තෝ. එතකොට තව කවුද? චමිල්, මදුකා, මල්කා මේ කට්ටිය ඔක්කුමයි. ඒ වගේම අපේ තව කවුද ඉන්නේ ගිහන් වයි මෙන්න මේ කට්ටිය ඔක්කෝම වයි. චන්ද්‍රාණි, කුලරත්න වයි එකතු කරගෙන, නෙත්සි ඔන්න නෙත්සි ඔයාවත් මම එකතු කරගන්නවා. ඒ කට්ටියවත් එකතු කරගෙන යන්න ලෑස්ති වෙන්නේ. මේ පැත්තට කතා කරපු කට්ටියව මතක් කරන්න මුලින්ම යනවා කැස්බෑවට. කැස්බෑවෙන් සමත්ත කතා කරා පුතා ජනිත්. ඒ වගේම දුවල දෙන්න පවණී වාසනාව එකතු කරගෙන, අපේ රණවිරුව හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ඒත් එක්කම තිලත් කතා කරා බොරලස්ගමුවෙන්. අතුල, ඒ වගේම රසල්, චිත්‍රා, සචින්, ස්වර්ණා මේකට ඔක්කොම එකතු කරගන්න කියලා කියනකොට මම යනවා. එහෙම පාරක් කොහිටද යන්නේ? මම යන්න ලෑස්ති වෙන කොහෙටද කියලා මටත් හිතාගන්න බෑ. පානදුරේට යන්න ඕනේ. මොකද පානදුරෙන් ජගත් කතා කරා මෙන්න මේ විදිහ ලස්සනම ලස්සන කවියක් ජගත් දුන්නා. කවි පද හතරෙන් කොහොමද ඔබ ගැන මම කියන්නේ? කවි දහසක් ලිව්වත් බෑ ඒ තරමට වටින්නේ. ඔයා ළඟට ඒකනේ ඔය රසික ගඟක් ගලන්නේ. මනීෂා ඔබ ගැනම තමයි ලොවම කතා කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ජගත් ගැන. ඉතින් යාළුවෝ හැමෝමයි පවුලේ කට්ටිය හැමෝමයි එකතු කරගන්න කියනකොට අතිරී කඳවල මාවත ලොතරැයි කූඩුවේ සුරංග කතා කරා අපේවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කිව්වේ. එහෙමනම් ඉතින් මේ කට්ටිය කොහොම එකතු කරගෙන මල් මල් හස රැල් අහන්න යන්න තමයි උන ලෑස්ති වෙන. දිගටම අහගෙන ඉන්න. 11:52 දැන් වෙලාව.

0: දැන් වෙලාව දහවල් 12යි. 89.1 89.3 ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: එන්න පිය

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ පොළොවෙන් බලේ කොටන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේ

0: සියල්ල මිලදී ගත්තද ඔබට කාලය මිලදී ගත නොහැක. එම නිසා කාලය අපතේ නොයවන්න.
1: සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යටි.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ උසස් මතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
1: හපනින් ඉවිනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
2: ඔනි කර තරුවක් තමත් ඔනි කර තරුවක්
1: back to back සින්දු අහන්න
4: let's go
0: every weekday at 4 PM in Porto with Ashi Ali
5: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
6: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
8: ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
8: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: වගතුට සමවිත ඔබ ළඟ රැඳෙන අපි හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම
5: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝග පිරිවරා අපි එනවා ඔබේ ළඟට
0: දොරින් දොරට මඟ දිගට මුළු රටට
5: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට
0: අද අලුත්කම
9: අනුග්‍රහ
10: ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් දැන් අලුත්ම සුවඳ හයිකේ නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැවත සුවඳින් සරසන්න ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස්
0: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂන් කියා හීරින් සොලූෂන් සමගින් තබන්න අමතන්න 0776 77 76 76 ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පූ දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
10: ඔබේ සුපර්මාකට් එක විසී කරන්න විතරක් නෙවෙයි ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 0777 26 10 32
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: 89.1 89.3 Supreme Radio
1: මොකද මේ කොණ්ඩි සුදු වෙලා මූණත් කළු වෙලා ප්‍රශ්නයක්ද
2: එකක් නෙමේ ප්‍රශ්න කොඩක් කොණ්ඩි සුදු වෙලා මදිවට හැලෙනවා මේ
1: හරි හරි කලර් කරගන්න වෙලා නැහැ ඒ ගැන හිතලා මූණ කළු වෙලා එහෙමනේ ප්‍රශ්න ඔක්කොටම හරියන්නේ අලුත් අබා හර්බල් බ්ලැක් හෙනා කලර් ෂැම්පෝ
3: ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබා හර්බල් හෙයා කලර් ෂැම්පෝ දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි අබා හර්බල් බ්ලැක් හෙනා විනාඩි 5කින් දිගු කල් පවතින ස්වභාවික කළු පෙනුමකට උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
4: ලෝකයේ තවත් දවසකට අවදි වුණා ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා
5: The Welcome Show
6: අයිබෝන් සුබෝදස්සනක බල උදෑසන හතයි
5: Supreme Radio The Welcome Show
4: සතිය දවස් පහේම උදේ 7ට
5: The Welcome Show
6: අනුග්‍රහය
7: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 8 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවා ජාතිය මහතන සම්පත තන නිධානය වලදීගෙන ඔබත් කෝටිපතියකු වන්
8: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
10: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වනකනමු
11: නැවත භාවිතයට ගන්නා භාණ්ඩ ජලය එක් රැස් නොවනසේ ගබඩා කරන්න. ජලය රැස් කරගන්නා ටැංකි, බැරල්, ලිම් සහ වැසිකිලි නිරන්තරයෙන් වසා තබන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

0: சுப்ரீம் ரேடியோ மேக் அ சூப்பீரியர்.
1: දවල් 12 විනාඩි 42යි දැන් වෙලාව. ඉතින් සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට හදවත් කවයකින් අපේ ආදරණීය රේඩියෝ චාරිකාව ගැන මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් 12 වෙනි අතීරේ පළවෙනි දවස අලුත් ගමින් තමයි අපි වැඩේ පටන් ගත්තේ. ඉතින් මේ ගමන යන අපිත් එක්ක ආදරණීය අනුග්‍රහක බවතුන් රැසක් අත්වල් බැඳගෙන ඉන්නවා. ඉතින් ඔවුන් ගැන තමයි මුලින්ම මතක් කරන්න සූදානම් වෙන්නේ. අපිත් එක්ක ඔන්න අබා හර්බල් බ්ලැක් හෙන ආදරේ නත්වල් බැඳගෙන ඉන්නවා. ඉතින් ස්වභාවික ශාකසාර නවේක පෝෂණයේ සපිරි අප හර්බල් හෙයා කලර් ෂැම්පූ න දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් තමයි ඔයාගේ අතට ලැබෙන්නේ. ඉතින් මේ නිසා හිසකෙස් වැටීම පාලනය කරලා හිසකෙස් වර්ධනය කරන්නත් ඔන්න ඒක හේතුවක් වෙනවා. එහෙමනම් ඉතින් විනාඩි 5කින් දිගුකල් පවතින ස්වභාවික කළු පෙනුමක් වට ලබා ගන්න උවමනාවක් තියෙනවා නම් ඉතින් ඔයාට පුළුවන් අපා හර්බල් බ්ලැක් හෙන පාවිච්චි කරන්න. ඔය විදිහට අපා හර්බල් අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නකොට අපි ගැන හිතන, අපි ගැන වෙහෙසෙන තවත් කෙනෙකුත් ඔන්න අපිත් එක්ක අතරෙන් අත්වල් බැඳ ගන්නවා. ඒ තමයි විෂන් කියා හියරින් සොලියුෂන්ස් කියලා කියන්නේ. ඉතින් වෙළඳපොලේ අඩුම මිලට චැනල් 10ක් සඳහා ඩිජිටල් ශ්‍රවණාධාර ලබා දෙන එවිතරකුත් නොවේ ජීවිත කාලයේ පුරාම නොමිලේම ආෆ්ටර් සේල් සර්විසස් රිප්‍රෝග්‍රෑමින් ෆිටින් සර්විසස් මේ හැමදේම නොමිලේම කරලා දෙන එකම විශ්වාසදායක හියරින් සොලියුෂන්ස් ප්‍රොවයිඩර් තමයි විෂන් කෙයා කියලා කියන්නේ. ඉතින් ඒත් එක්කම මේ යන ගමනට අපිත් එක්ක ආදරෙන් නැත්තල් බැඳගෙන විෂන් කෙයා කණ්ඩායමෙන් ඔබට කූපන් පතක් ලැබෙනවා. මෙන්න මේ කූපන් පත අරගෙන ලංගම තියෙන ඔබට ආසන්නෙම තියෙන විෂන් කෙයා ශාකාවට ගියොත් ඔයාගේ කන වගේම කනේ කලාතුරු පරීක්ෂණ කොන්න නොමිලේම කරගන්න අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඇස් දෙකත් පරීක්ෂා කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට තමයි විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් අද දවසේදී අපිත් එක්ක මේ ගමන ලස්සන කරන්න අත්වල් බැඳගන්නේ. එවගේම අපි හැමෝම කැමතින දවසින් දවසට එක එක සුවඳට අපේ ගෙදර තියාගෙන ගෙදර බාත්รูම් එකේ එක සුවඳක් ගේ එක සුවඳක් එතකොට අපි යන වාහනේ තව සුවඳක් තියාගෙන අපි කැමතිනේ. ඉතින් ඔළුවට අපහසුාවක් නැති එකපාරටම හිත ඇදලා යන සුවඳක් දෙන කෙනෙක් ඉන්න ඕන අද දවසේදී අපිවත් සුවඳ කරගෙන තමයි මෙයා ඉස්සරහට යන්නේ. ඒ තමයි ගොඩ්රිච් එයා පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් කියලා කියන්නේ. ඉතින් ඔන්න දැන් අලුත්ම සුවඳ හයකින් තමයි ඔයාගේ ළඟට ගොඩ්රිච් එයා පවර් පොකට් එන්නේ. ඉතින් පවජල් තාක්ෂණය නිසා සුවඳ දින 30ක් පුරා දීර්ඝ කාලයක් ඔයාට තියාගන්න පුළුවන්කම තියෙනවා. රෝස්, ජස්මින්, ඒ වගේම සී ලැවෙන්ඩර්, බෙරි, ලෙමන් මේ ඕනම සුවඳකින් ඔයාට දැන් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාගේ ගෙදර බාත්รูම් එකේ විතරක් නෙවෙයි ඔයාගේ වාහනේත් සුවඳින් සරසන්න පුළුවන් එකම කෙනා තමයි ගොඩ්රිච් එයා පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් කියලා කියන්නේ. එහෙමනම් ඉතින් අද දවසේදී අපේ ක්‍රියාන්විතය අලුත් ගමින් තමයි හාහා පුරා කියලා ඔන්න පටන් ගත්තේ. අලුත්කම ඉන්න අතරණිය ඔයාට මතක් කරනවා සද්දටම 89.1 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න. මොකද එහෙම අහගෙන හිටියොත් අනිවාර්යෙන්ම ඔයාට අත පිරෙන හිත පිරෙන තෑගි කන්දරාවක් අද දවසේදී දිනා ගන්න පුළුවන් කමක් තියෙනවා. එහෙමනම් ඉතින් ඒකෙනත් මතක් කරගෙන පුංචිම පුංචි බ්‍රේක් එකකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. වෙලාවත් මතක් කරන්නම් දවල් 12:45 දැන් වෙලාව.
2: Fiber laser, CNC laser, plastic laser සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011129 189 188.
3: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
4: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්සිල්ලා ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
5: Mixing, mixing, mixing, mixing the
6: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් Supreme Radio Weekend Request.
4: ඔයාගේ request එක 0718 893 893ට WhatsApp කරන්න. Call කරන්න 0112 510 510ට.
7: The welcome show.
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
9: නෝයා අහලා තියෙනවද රට යක්කු ගැන?
10: රට යක්කු ගැන. රට යක්කු ගැනත් අහලා තියෙනවා. ඉතින් ලංකාවේ යක්කු ගැනත් අහලා තියෙනවා. යක්ක විමානයකනේ අපි ජීවත් වෙන්නේ. තින්නේ
9: මේක මේ ඇත්ත රට යක්කු ගැන කතා කරන්නේ චාමර.
10: ශාන්ති කර්ම ගැන කියන්නේ රට යක්කුම ගැන.
9: රට යක්කු මෙහෙම නැත්තම් රිද්ධියාගේ කියන්නේ දරුදොළ උපතක් මුල් කරගෙන කරන ශාන්ති කර්මයක් චාමර. දරුවන් නොමැති කාන්තාවන්ට දරුවන් ලබා දෙන්න රට යක්කුම එහෙම නැත්තම් රිද්ධියාගේ කියන ශාන්ති කර්මය පහත රට ප්‍රදේශයේ පැවතුනා කියලා තමයි සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම ওই බින්තර එහෙම නැත්තම් මාතර කියන ප්‍රදේශවල තාමත් ඔය වගේ ශාන්ති කර්ම පැවැත්වෙනවා.
11: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
7: The Welcome Show.
12: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
13: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල්ල ප්‍රදේශයෙන්. ජාතක ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත දිනුම් වාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන්න මම තීරණය කළා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකින්න දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා, මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයිපත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමි වුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලොත් මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
12: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
14: අගතොට සමවිත ඔබ ළඟ රැඳෙන අපි හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම
15: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝග පිරිවරා අපි එනවා ඔබේ ළඟට
14: දොරින් දොරට මඟ දිගට මුළු රටට
15: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට
14: අද අලුත්කම
16: අනුග්‍රහ
17: ගොඩ්රිජ් එයා පවර් පොකට් ෆ්‍රේගන්සස් දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැවත් සුවඳින් සරසන්න. ගොඩ්රිජ් එයා පවර් පොකට් ෆ්‍රේගන්සස්
18: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂංකයා හීරින් සොලූෂන් සමගින් තබන්න. අමතන්න 0777776776.
19: ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පූ දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
20: ඔබේ සුපර් මාකට් එක බිසි කරන්න විතරක් නෙවෙයි, ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 077-26-10-32
21: 89.1 89.3
22: සුප්‍රීම් රේඩියෝ.
23: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
1: දවල් 12 විනාඩි 56 දැන් වෙලාව. විනාඩි 50ක් යනවා කියලා කියන්නේ මට යන්න වෙලාව වෙලා කියලා තමයි. එහෙමනම් ඉතින් රසපිරි බ්‍රහස්පතින්දා දවසින් තමයි අද උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් අපි මේ දේවල් ගැන කතා කරමින් හිටියේ. ඉතින් අද ගියාට හෙට උදේ 10 වෙද්දි මම එනවා. ඔයාගේ කැමතිව දවස් හතරකින් අනිත් දවස් හතරටත් කැමති කියලා මම දන්නවා. මේක ඔයාගේ දවසනේ. ඒ නිසා ඉතින් ඔයා විශේෂයෙන්ම කැමති දවසක් කියලා දන්නවා. හෙට තමයි ෆ්‍රයිඩේ රික්වෙස්ට් ෆ්‍රයිඩේ තමයි ඔන්න හෙට තියෙන්නේ. ඔයාට ඔයා කැමතිම සින්දු ඉල්ලන්න පුළුවන් හෙට දවස ඇතුළත. ඉතින් ඒ නිසා මේ ඔයා කැමති සින්දු ටික ඔන්න මතක් කරලා තියාගන්න කියන දේත් මතක් කරගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. මම ගියාට අපේ සුරංගනාවි වැඩේ පාට ගන්න ලෑස්ති වෙලා ඉන්නේ. එහෙමනම් දිගටම ඔය විදිහටම 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කියන දේත් මතක් කරගෙන ගිහිල්ලෙන්නම් සතුටින් පරිස්සමින් හතරෙන් ඉන්න. දවල් 12 විනාඩි 51 දැන් වෙලා 5. මම මනීෂා.

0: ගඩ්නන් වෙලා බොදවල් එකයි වෙනර දෙකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එල්බී තනඩිතහනය ලොතුරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත්තන සම්පත තන නිධහනය බිලදීගෙන ඔබත් කෝටිපතියකු වන්නේ.

89.1 89.3 Supreme Radio. Supreme Radio.

0: சிந்து கஃபே.
1: දවල්ලකයි වෙනඩියටයි දැන් වෙලාව අයිබෝවන් කඩ්ජනුන් අද ජූලි මාසේ 30 වැනි බ්‍රහස්පතින්ද දවසේ සුපුරද විදිහට සිදු කැෆේ පටන් ගන්න තමයි ලැස්ති වෙන්නේ. කෝල් එකක් දෙන්න ඉතින් මේ පැත්තට ආපු ගම මාටම නම්බෙක මතක් කරන්න 02 1 1 2 510 510 කතා කරන්න. එහෙම නැත්නම් 0718 89 3 89 3 වොට්සප් මැසේජ් එකක් තියන්න. එවැගේම www.suprimeradio.lk අපේ වෙබ් සයිට් එකෙන් අපිව දැන් ඔයාලට ඔන්ලයින් අහන්න පුළුවන් කියලා මතක තියාගන්න. සුපුරුදු විදිහට මාට කියන්න ඔයත් එක්ක බෙදා හදා ගන්න. කතා ගොඩක් තේනවා. ඒ දේවල් ටික රහ කර කර කියන්න මම ලෑස්ති මේ පැත්තේ ඉඳන්. ඔය පැත්තෙන් ඔයා රහ කර කර අහගෙන ඉන්න ලෑස්ති වෙද්ද. රස කතා කියන්න රහ කර කර තමයි. එතකොට මේ රසය දැනෙන්නේ නේද? හැබැයි ඉතින් මම ඒක කියන්නත් ඕනේ. එතකොට තමයි තවත් ඒක රසයේ මිහිර දැනෙන්නේ කනට මී පැණිවක් කරනවා වගේ. හරි අපි කැෆේ එකේ වැඩි ටික පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. හවස 4 වෙනකන් මම මෙතන මාව අහගෙන ඉන්න කියලා ඔයාලට මතක් කරනවා. බලන්න ඉතින් අහන ප්‍රශ්න මේ ගිනි ගහනාවේ අපෙන් සීතලයිද කියලා අහනවානේ. දවල්ක හේ විනාඩි 9යි. මන් නිමේෂා.

0: මතක
1: දෙකයි
2: 2500ක් කතේ අංක 3ට
0: 50000
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
0: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: 89.1 89.3 Supreme Radio

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: දැන් වෙලාව හවස 3යි විනාඩි 31යි. ගොඩ්රිජ් එයා පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් දැන් අලුත් සුවඳ හයිකි පවර් ජෙල් තාක්ෂණය නිසා සුවඳ දින දිහා පුරා පවතී. නිවසට බාත්รูම් එකට මෙන්ම මෝටර රථයක් නැව සුවඳින් සරසන්න. ගොඩ්රිජ් එයා පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස්
2: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 18 22.
3: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
4: එතකොට දැන් ආදරේ දැනෙනවද?
3: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
4: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි.

0: පිළිබඳව වැඩි අවධානයකින් සිටින්න.
1: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 සුප්‍රීම් රේඩියෝ
2: දවල් එකයි වෙනාඩි 34යි දැන්.

0: ওকে বাই।
1: সিন্ধু ক্যাফে,
2: সিন্ধু ক্যাফে।
3: වලකයි වෙනවට සටයි දැන් වෙනම සුබ මොහොතින් රජකමනින් අද දවසේදී අලුත් ගමින් දොරින් දොරට සුප්‍රීම් රේඩියෝ අපි වැඩ ටික පටන් අරගෙනයි තියෙන්නේ. අද අලුත් කමර තමයි අපි ඇවිල්ලා ඉන්නේ ඔයාට තෑගි බෝග අරගෙන. ඉතින් ඔන්න අද දවසේදී ඔයාට තෑගි බෝග දෙන්න අපිත් එක්ක තව කවුද ඉන්නේ කියලා තමයි මේ වෙලාවේ මතක් කරන්න ලෑස්ති වෙන්නේ. අපිත් එක්ක ඉන්නවා අබා හර්බල් බ්ලැක් හේනා. ස්වභාවික ශාකසාර 9ක පෝෂණයත් එක්ක තමයි අබා හර්බල් එන්නේ. එයා කළ ෂැම්පු එක. ඒ වගේම දැන් විටමින් ඒත් අඩංගු වෙලා තියෙන නිසා ඔයාගේ හිස කෙස් වැටීම පාලනය කරලා වගේ හිසකෙස් තවත් වර්ධනය කරන අපේ කාන්තාවන්ට තියෙන දෙවන ප්‍රශ්නයක් නේද? අයියෝ කොණ්ඩේ වැවෙන්නේ නැහැ, කොණ්ඩේ යනවා යනවා ඉවරයක් නැහැ, වැවෙන්නේ නැහැ. ඔන්න දැන් ඒ ප්‍රශ්නෙට

මොකද ඔයාට දෙනවා අබා හර්බල් බ්ලැක් හෙනා. ඉතින් අබා හර්බල් බ්ලැක් හෙනා කියලා කියන්නේ විනාඩි 5කින් දිගු කාල පවතින ස්වභාවික කළු පෙනුමක් ලබා ගන්න ඔයාට උදව් කරන එකම කෙනා. රයිට්. උන දැන් ඊළඟට තමයි මම ඔයගලගෙන් ප්‍රශ්නයක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. සාමාන්‍යයෙන් අපි දැන් ඔය අවුරුද්දකට සැරයක්වත් අඩුම තරමේ අපේ සීනි චෙක් කර ගන්නවා. දේ වැඩියව අපි චෙක් කර ගන්නවා. එතකොට අපි ඇස් පරීක්ෂා කර ගන්නවා. දත් ටික අපි අවුරුද්දකට සැරයක් එහෙම ගිහලා ආවම වශයෙන් සුද්ධ කරගෙන පෙන්න ගන්න යනවා නේද? ඉතින් ඔය ඒ වගේම තමයි අපේ ශරීරයේ තියෙන තව ඒ වගේ වැදගත් අවයවයක් තමයි කන් දෙක කියලා කියන්නේ. ඉයර්ස් කියලා අපි කියන්නේ. දැන් කන් දෙකට අපි ඔය වගේ සැලකිල්ලක් දක්වනවාද කියලා මං අහුවොත් එතන ප්‍රශ්නාර්ථයක් නේද? අපි එහෙම කවදාවත් කම් පරීක්ෂා කරන්න ගිහින් තියෙනවද? ඈ එහෙම යන්න ඕනේද කියලා ඔයා මගෙන් අහනවා. ඔව් යන්න ඕනේ අනිවාර්යෙන්ම. අවුරුද්දකට වරක්වත් ගිහිල්ලා අපි අඩුම තරමේ අපේ කන් දෙක පරීක්ෂා කරගන්න ඕනේ. මොකද හොඳ ශ්‍රවණයක් කියන එක අපේ එදිනදා දෛනික ජීවිතයට ඉතාමත් වැදගත් දෙයක්. ඔයා වෙන කොහෙටවත් යන්න ඕනේ නැහැ. යන්න ළඟම තියෙන විෂන් කෙයාර් ශාඛාවට. ඉතින් ඔයාට එතනින් පුළුවන් ඔයාගේ අවශ්‍ය කරන හැමදේම සපුරා ගන්න. විෂන් කියා හියරින් සොලියුෂන් කියලා කියන්නේ වෙරද පොලේ අඩුව මිලට දැන් චැනල් 10ේ ඔයාට පුළුවන් ශ්‍රවණ ආධාර උපකරණ ලබා ගන්න. ඒ වගේම මෙයාලක තව කියන්න ඕන විශේෂම දේ තමයි ආෆ්ටර් සර්විස් එක අලිවෙන් පස්සේ මේගොල්ලෝ සේවාව දෙනවා සම්පූර්ණයෙන්ම නොමිලේ. වාගේ සේවාවට සල්ලි ගන්නෙ නෑ. ඒ වගේම තමයි ක්‍රෙඩිට් කාඩ් ඉන්ස්ටෝල්මන්ට් ඔයාට ලබා ගන්න පුළුවන්. ඒක නිසා ඔයාට කෑෂ් ඩිපොසිට් කෑෂ් පේමන්ට්ම කරන්න අවශ්‍යතාවයක් නෑ. ක්‍රෙඩිට් කාඩ් එක හරහා ඉන්ස්ටෝල්මන්ට් පේමන්ට් කරන්න පුළුවන් ඔයාට. ඒක නිසා කරන්න තියෙන්නේ අදම ළඟම තියෙන විෂන් කෑ ශාඛාවට යන්න. ඒ වගේම කන් දෙකේ කනේ කලාදුරු පරීක්ෂණ වගේ දේවල් ඔයාලට නොමිලේ කරගන්න පුළුවන්. අපේ කට්ටිය ඔයාලගේ ගෙදරට ආපුම දෙනවා කූපන් එක. ඔය කූපන් එක අරගෙන ඉඳලා පෙන්නන ඔයාලට කනේ කලාදුරු පරීක්ෂණ නොමිලේම කරගන්න පුළුවන්. ඒක නිසා ඔන්න වරද්දන්න නැතුව පරක්කු කරන්න නැතුව යන්න ඕන ගමනක් තමයි ඒ ගමන. ඒ වගේම දැන් ඔය අපේ ගෙදර සුවඳර තියාගන්න අපි හැමෝම ආසයි. අපි නොයෙකුත් දේවල් කරනවා අපේ ගෙදර ඔය සුවඳර ලස්සන තියාගන්න. අපි ඉන්න තැන ලස්සන තියාගන්න ඉපයි. ඉතින් ගෙදර විතරක් නෙමෙයි ආ ඔයාලගේ බාත්รูම් එක වෙන්න පුළුවන්, කායක වෙන්න පුළුවන්, වෑන් එක වෙන්න පුළුවන්. සුවඳර තියාගන්න හොඳම කෙනා තමයි Godrej Air Power Pocket Fragrances කියලා කියන්නේ. දැන් අලුත්ම සුවඳ වර්ග 6ක් තියෙන නිසා ඔයාට පුළුවන් සතිය දවස් නෙමෙයි ඔයාට පුළුවන් මාසෙන් මාසෙ සුවඳ වර්ග මාරු කරන්න. හරි. ඉතින් Power Gel තාක්ෂණයේ තියෙන නිසා සුවඳ දින 30ක් මම ඒකකේ මාසෙන් මාසෙ මාරු කරන්න පුළුවන්. එක මාසෙකට රෝස සුවඳ එහෙම තියෙනවා සුවඳ වර්ග 6ක්. හරි. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ බාත්รูම් එකට, ඔයාගේ ගෙදරට, එතකොට ඔයාගේ කායකට නැවුම් සුවඳින් සරස ගන්න Godrej Air Power Pocket Fragrances ඔයත් එක්ක ඉන්නවා කියලා මතක් කරන්න ඕනේ. ඒ වගේම අපිත් එක්ක අද දවසේදී ඔයාලට මතක් කරන්න ඕනේ අලුත් ගමින් තමයි අපි වැඩ පටන් ගන්න. ඒක නිසා දිගටම අසු නොවැ එකින් අසු නොවැ තුනේ සද්දටම අහගෙන ඉන්න ඕනේ සුප්‍රීම් රේඩියෝ. මොකද අපේ කට්ටිය ළඟ ළඟ දැන් ඔයාලට තෑකි බෝ කරගෙන එන ගමන් තමයි ඉන්නේ. අවිනෝ සින්දුවක් අහන්න දවල් 1යි විනාඩි 41යි දැන්. අලුත් ගමින් ඉන්න කට්ටිය අවදාළෙන් ඉන්න.

0: නවයයි එකෙන් 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: ඉතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකෝ තව කොයි හරි
4: හිතට ශක්තිය
2: සිරුරට සුවය
5: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
4: ලස්සනට ඉන්න අලුත් රහස්
3: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
2: කලර්ස් වලට පිළි කැම
6: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
4: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
2: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
4: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
7: The welcome show.
8: I work for the Sanakavala with the Sanahana.
7: Supreme Radio, the welcome show.
4: Satya Davas Pahima. Uday Hatata.
7: The welcome show.
8: අනුග්‍රහය
9: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනදිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
10: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
11: මගතොට සමවිත ඔබ ළඟ රැඳෙන අපි හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම
12: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝග පිරිවර අපි එනවා ඔබේ ළඟට
13: දොරින් දොරට මඟ දිගට මුළු රටට
12: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට
4: අද අලුත්කම
10: අනුග්‍රහ
12: Godrich Air Power Pocket Fragrances. Then අලුත්ම සුවඳ හයිකේ. නිවසට බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නව සුවඳින් සරසන්න. Godrich Air Power Pocket Fragrances.
10: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂන්කයා හීරින් සොලූෂන් සමගින් තබන්න. අමතන්න 0777776. ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අව හර්බල් හෙයා කලර් ෂැම්පූ දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
12: ඔබේ සුපර් මාකට් එක බිසී කරන්න විතරක් නෙවෙයි ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 0777-206-1032
4: 89.1 89.3
3: සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යයෙන්ම මේ පණිවිඩය දැනගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකා ලිතුවේනියා ජනරජය කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුල මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා. 89.1 89.3
7: Supreme Radio.

0: 89.1, 89.3 Supreme Radio.
1: Sindhu Cafe.

දවල් එකයි විනාඩි 57යි දැන් වෙලාව. ඉතින් ඔන්න ඔයා දන්නවා මේ වෙලාවේ මම මොකක් ගැනද කියන ලෑස්ති වෙඩි කියලා. 70 දශකයට එක්කගෙන යන තමයි ලෑස්තිය. 70 දශකයේ ශ්‍රී ලංකාවේ බිහිවෙච්ච අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් තමයි තුෂාරා කියලා කියන්නේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ රසසාගර මවපු අධ්‍යක්ෂකවරයා කියන විරුදාවරිය ලැබපු යසපාලිත නානයක්කාර මහත්මයා විසින්. එතුමා 70 දශකයේ සිංහල චිත්‍රපට 6ක් අධ්‍යක්ෂණය කරනවා. තුෂාරා, සහයට ඩැනි, ප්‍රදීපේ මා වේවා, ඇගේ ආදර කතාව, ගැහැණියක් සහ මොනර තැන්න, ඒ වගේම අනුරාගම් කියලා දෙමළ චිත්‍රපටයකුත් එතුමා අධ්‍යක්ෂණය කරනවා. 1973 මාර්තු මාසේ 9 වෙනිදා තමයි තුෂාරා චිත්‍රපටය තිරගත වෙන්නේ. ඉතින් මේ තුෂාරා කියලා කියන්නේ ශ්‍රී ලාංකීය සිනමාවේ අතිශය ජනප්‍රිය ආදර නාට්‍යමය චිත්‍රපටයක්. ඒ වසරේ විශාල වාණිජමය සාර්ථකත්වයක් ලබාගත් චිත්‍රපටයේ විදිහටත් තුෂාරා චිත්‍රපටය සැලකෙනවා. ඉතින් මේ චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය ලබා දෙනවා විජේ කුමාරතුංගයන් සමගින්, ඒ වගේම මාලිනී ෆොන්සේකා මහත්මිය, ජෝ අබේවික්‍රම සමගින් සෝනියා දිසා ප්‍රධාන රංගන දායකත්වය ලබා දෙනවා. චිත්‍රපටයේ රූගත කිරීම කරනකොට විශාල දුෂ්කරතා රැසකට වගේම අමතක නොවන සිදුවීම් සමුදායකටත් මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ චිත්‍රපටය වල මතක ඇති එක දර්ශනයක් තියෙනවා. විජේ කුමාරතුංග මහතා ජිප් එකක් එලවගෙන කාර් එකක් පසුපස හබාගෙන යන දර්ශනයක් තියෙනවා. මේ ජිප් එක පල්ලමක වේගයෙන් පහළට යනකොට විජේ කුමාරතුංග මහතාට තේරෙලා තියෙනවා මේ ජිප් එකේ බ්‍රේක් වැඩ කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ අර ළඟ තිබ්බ කණ්ඩියකට අල්ලලා තමයි මේ වාහනේ නවත්තගෙන තියෙන්නේ. ඉතින් එදා සෙට් එකේ හිටපු ගොඩක් දෙනෙක් කියලා තියෙනවා විජේ කුමාරතුංග මහත්මයාගේ තිබ්බ දක්ෂකම නිසා තමයි එදා මේ විදිහට බේරුනේ, නැත්නම් ජීවිතේට උනත් අනතුරක් වෙන තිබ්බා කියලා. මේ ෆිල්ම් එක සුපර් හිට් එක. ඉතින් ගොඩක් විචාරකයෝ පවා කියන දෙයක් තමයි තුෂාරා චිත්‍රපටියෙන් පස්සේ තමයි විජය මාලිනී යුගය ආරම්භ වුණේ කියලා. මේ චිත්‍රපටයේ කතාව ගැන කෙටියෙන් කියනවා නම් විශ්වවිද්‍යාලයේ එකම කණ්ඩායමේ ඉගෙනුම ලබන සම්පත් සහ තුෂාරා එකිනෙකට ආදරය කරනවා. ඊට පස්සේ සෝනියාගේ පවුල සහ තවත් පිරිසක් ඔවුන්ගේ ආදරය බිඳ දමන්න දක්වපු කූට උපක්‍රම රසකුත් එක්ක වැරදි අවබෝධ, පවුලේ බලපෑම් සහ ප්‍රහාර වැනි බාධක මැදින් සම්පත් සහ තුෂාරගේ ආදරය ජයග්‍රහණය කරන ආකාරය ගැන තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ චිත්‍රපටයේ ජනප්‍රිය ගීත කිහිපයක් තියෙනවා. ඉතින් ඒ අතරින් කලක් තිස්සේ සිතක් පත්ලේ, මේදුම් කලාකන්දේ, මහදේ ඔබේ දයාවි, රන්තරු සේපුන් සඳසේ, ජීවනයේ මීවනේ, කවුදෝ මේ ආවේ, එපා උනත් හිට ඕනෑ වේ. ඉතින් අද අපි කතා කරන්නේ එපා උනත් හිට ඕනෑ වේ ගීතය ගැන. මේ ගීතය ආදරයෙන් පිරිච්චේ වගේම උපදේශාත්මක ස්වරූපයක් ගන්න ගීතයක්. ඒ වගේම මේ ගීතය ගැන කතා කරනවා නම් මේ ගීතයෙන් කියන්නේ අහංකාර වෙන්නේ නැතුව ජීවත් වෙන්න, කෝපෙන් ඒ වගේම ඉක්මන් තීරණ ගන්න නැතුව ජීවත් වෙන්න, දුරදිග බලා කටයුතු කරන්න, අද සුළු දෙයක් ලෙස පෙනෙන දේ හෙට විශාල වටිනාකමක් ගෙන දෙයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගීතය ආදර ගීතයක් විතරක්ම නෙවෙයි ජීවිතයටත් ගැළපෙන ගැඹුරු පණිවිඩයක් රැගෙන ගීතයක් තමයි මේ ගීතය. මේ ගීතය සංගීතවත් කරන්නේ PLS සෝමපාල මහත්මයා. ඒ වගේම මේ ගීතය පද රචනය කරන්නේ ශ්‍රීනියල් ජයසිංහ මහත්මයා. ඒ වගේම මේ ගීතය ගායනා කරන්නේ එදා මෙදා තුර ලාංකිකයාගේ හදවත් තුළ අමරණීය හඬ HR ජෝතිපාලයන්. අපි දැන් අහන්නයි ලෑස්ති වෙන්නේ ඕ ඕ තුෂාරා ගීතය. අහගෙන ඉන්න හවස 4 වෙනකම්.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේ

එකයි විනාඩි 10යි දැන් වෙලාව. අලුත් පැය තමයි මේ විදිහට පටන් ගන්නෙ. දැන් මේ මම දැන් ට්‍රේන් එකේනේ ඔෆිස් එන්නේ. හරි. ඒක ඉතින් දන්නවා ඉතින් අපේ හැමෝම වගේ දන්න මම කියලාම තමයි ඔක දැනගෙන තියෙන්නේ. ඒ එන ගමන් ඉතින් ඔය ඉන්න ගමන් ඉතින් මම පොඩ්ඩක් යනවා සෝෂල් මීඩියා පැත්තේ මොනවද අප්ඩේට්ස් අලුත් විස්තර මොනවද කියලා බලලා දැන කියා ගන්නට. ඉතින් ඔහොම යනකොට මම දැක්ක මේ මම දැක්ක කියන්නේ දැන් මේක මම හැමදාම වගේ මට ඔය වගේ පෝස්ට් එකක් දෙකක් හම්බ වෙනවාම තමයි. අර මීම්ස් තියෙනවනේ එක එක පරිණත උනම් අපිට තේරෙනවා බර්ත්ඩේ ෂූට් කරන එක බොරු වැඩක් කියලා. ඔය එක එක ඒ වගේ දැන් දකිනවනේ මීම්ස්. ඒ වගේ සමහරක් දේවල් තියෙනවා. දැන් ඔය පෝස්ට් එකක් දකිනකොට මට මතක් වුණා ඔය සමහරක් අපි ෂූටි කාලේ කරපු සමහරක් වැඩ තියෙනවනේ. අයියෝ දැන් ඒව ගැන අපේ අම්මලා තාත්තලා අපිට ආයේ කියනකොට නිකන් ලැජ්ජයි වගේ හිතෙන්නේ නැද්ද ඔයාට? ආ ඔය පහුගිය පොඩි කාලේ ඉතින් ඔය අපි එක එක දේවල් ඉල්ලලා අඬලා පාර බිම ඉදගෙනත් තියෙන ජාතිය මිනිස්සුනේ අපි. එතකොට දැන් ඒව අම්මලා මතකයි දැන් මේ ශරේ ගිල්ල මේ කරපු දේවල් ටික ඔහොම කියනකොට අවන්න එක අයියෝ මොකට දැන් ඕවා කියලාද මන් දන්නේ. ඒ කාලේ අපි මොකට ඔහම ඇනුවද මන් දන්නේ කියලා අර ඒ වගේ ගිල්ටි ෆීලිං එකක් එනවනේ. දැන් ඒ වගේ ෆීලිං එකක් ආපු කෙනෙක් කිනෝ ඉන්දියාවේ. හරි. දැන් මෙයා කියනවා මිනිස්සුන්ට අත්දැකීම වැඩි වෙන්න තරුණ කාලේ හැසිරීම වල දෝෂ පේනවා කියලා. ඒක වැරද්දක් පම දකින්න ඒක ඇත්තනේ. එහෙම තමයි අත්දැකීම එකතු වෙනකොට අපිට තේරෙනවා පහුගිය කාලේ අපි අතින් මොකක් හරි වැරද්දක් වුණා අපරාධ වන් එහෙම කළේ. අපිට මෙහෙම එහෙම නොකර ඉන්න තිබ්බනම් අද මම මේ තැන නැහැ. අර ඒ වගේ අපි හිතෙන් පසුතැවෙන අවස්ථා තියෙනවානේ. වයසට ගියාම ලොකුකම් නැති වෙන්නේ. මෙහෙම කියන්නේ කවුද? මම නෙමෙයි. ජුහි චවුල තමයි මෙහෙම කියන්නේ. ජුහි කියනවා මමයි මధుරි ඒ කියන්නේ ජුහි මధుරි අතර ලොකු හිතවත් කමක් 90 දශකයේ තිබ්බේ නෑලු. ඉතින් ජුහි මధుරිව ගොඩක් තැන්වලදී මගේ ඇරලා තියෙනවා. ඒ වගේම මధుරිත් එක්ක පොඩි ඊරිසයකුත් තිබුණා තියෙනවා. එහෙම නෑ කිව්වොත් ඉතින් ඒක පුදුමයක්. ඒ වගේම අපි අතර තරගිකුත් තිබ්බා කියලා ජුහි කියනවා. ඒව මහා මේ අර මානසික හැඟීම් මේ දැන් අපි දැන් නම් අපි සමීපතින් ඒ කාලේ ඒව හරි මානසික හැඟීම් ඉතින් බොරු වැඩ බොරු දේවල් අපි දෙන්නම දැන් අම්මලා මේ ටික කාලෙට මොන ඊර්ෂ්‍යාකම්ද කියලා මට ඒ කාලේ හිතුණා නම් අපි ඒ කාලේ ඉඳලම තිරේ බෙදාගන්න එහෙරියන් වේවි. කමක් නැහැ පහු වෙලා හරි අපි අම්මලා වෙලා හරි තිරේ බෙදාගන්න ලැබිච්ච එක ගැන මමත් මధుරෙත් ඉන්න සතුටින් කියලා තමයි ජුහි මේ විදිහට කියන්නේ. ඉතින් අර අපි දන්නවා ජුහි කියලා කියන්නේ කොහොමත් කෙලින් දේවා කියන කෙනෙක්නේ. 2014 අවුරුද්දේ මధుරි සහ ජුහි එක්ව එකට රඟපාපු ගුලාබ් ගෑන් චිත්‍රපටයේ ප්‍රවර්තන සැසියකදී තමයි ජුහි මේ විදිහට කියලා තියෙන්නේ. ඇත්තටම සමහරක් වෙලාවට අපි හැමෝටම අපි කරපු සමහරක් ඔය තේරෙන එක එක පොඩි පොඩි මෝඩි මෝඩි පොඩි පොඩි වැඩ මුග්ද වැඩ තියෙනවනේ අපි කරපු. එතකොට වයසට ගියාම තමයි ඉතින් අපිට ඒව තේරෙන්නේ. හැබැයි එතකොට ඉතින් පෙරහැර ගිහිල්ලා ඉවරයි. ඒක නිසා පෙරහැර මිස් කරගන්නේ නැතුව ඊට කලින් දේවල් තේරනනම් අපි වෙනදි හදාගන්න ඕනේ. දවල් දෙකයි විනාඩි 13යි දැන්.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: සියල්ල මිලදී ගත්තද ඔබට කාලය මිලදී ගත නොහැක. එම නිසා කාලය අපතේ නොයවන්න.
2: සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්එල්වී සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි පැඩි වෙලා.
3: අංක එකයි ලග්න එකයි.
4: සියයක්ම ඔබ යටි.
3: අංක දෙකක් ගැලපුණාම.
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක දෙකයි ලග්න එකයි.
4: 2500ක් අතේ. අංක තුනට.
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක තුනයි ලග්න එකයි. ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3

0: කනුවලුගේ දන්න නොදන්න අලුත්ම විස්තර
1: Artist Gossip.
0: ඉන්දියාවට එක්කගෙන යන තමයි ලෑස්ති වෙන්නේ. මම ඉතින් කොහොමත් ඔයාව ලෝකෙ වටේ සවාරි එක්කගෙන යනවානේ. ඔන්න ඉන්දියාවට තමයි දැන් මං ආව එක්කගෙන යන ලෑස්ති වෙන්නේ. බොලිවුඩ් කියලා කිව්වම අපිට ගොඩක් දේවල් මතක් වෙනවානේ. ඉතින් ශ්‍රද්ධා කපූර් කියලා කියන්නේ බොලිවුඩ් වල ඉන්න ජනප්‍රිය නිළියක්. ශ්‍රද්ධා කපූර් මුලින්ම 2010 දී ටීන් පට්ටි කියන චිත්‍රපටයෙන් තමයි ශ්‍රේෂ්ඨට එන්නේ. මේ වෙනකොට ශ්‍රද්ධා කපූර් ජනප්‍රිය චිත්‍රපට 18කට රංගනින් දායක වෙලා තියෙනවා. ඉතින් ඒ අතර ඉහළම තලයේ ඉන්න ෆිල්ම් එකක් තමයි ආශිකි 2 කියලා කියන්නේ. එක්විලන්, ABCD2, ඒ වගේම බාගී, බාගී 3 මේ වගේ චිත්‍රපට රසකටයි රංගනින් දායක වෙලා තියෙනවා. දැන් මේ ශ්‍රද්ධා කපූර්ට හරි වැඩක් වෙනවා අවුරුදු 16 දී. සල්මන් ඛාන් ශ්‍රද්ධා කපූර්ට හිතයක්වත් නැති යෝජනාවක් කරනවා. මොකක්ද මේ යෝජනාව? දැන් ශ්‍රද්ධා කියනවා එයාට නිළියක් වෙන්න අවශ්‍ය වෙලා තිබ්බේ පොඩි කාලේ ඉඳලමයි. මොකද ශ්‍රද්ධාගේ තාත්තා නළු නිළියොත් එක්ක රඟපාන එක දැකලා එයාට ආසාවක් ඇති වෙනවා ෆීල්ඩ් එකට එන්න. ශ්‍රද්ධාගේ තාත්තත් බොලිවුඩ් වලින් ජනප්‍රිය නළුවෙක් ශක්ති කපූර්. ඉතින් ඒ නිසාම ශ්‍රද්ධාගේ ලොකුම ඇම්බිෂන් එක තමයි කවදාහරි නිළියක් වෙන එක. දැන් කොහොමරි මේ කතාව මේ ශ්‍රද්ධා කියන්නේ හින්දුස්ථාන් වල තියෙන පුවත්පතකට. කොහොමරි ශ්‍රද්ධාට වයස අවුරුදු 16 දී සල්මන් ඛාන් යෝජනාවක් කියනවා. මේ යෝජනාව තමයි සල්මන් ප්‍රධාන චරිතය නිරූපණය කරන චිත්‍රපටියට ප්‍රධාන චරිතය වෙනුවෙන් ආරාධනාවක් තමයි ශ්‍රද්ධාට ඇවිත් තියෙන්නේ. ඉතින් මේ ශ්‍රද්ධාගේ තාත්තා නම් මේ යෝජනාවට ඉහළින්ම කැමති වෙනවා. හැබැයි මේ ශ්‍රද්ධා නම් කියන මම ටිකක් ඒ ගැන කල්පනා කරන්න ඕනේ කියලා තමයි ඉතින් ශ්‍රද්ධා සල්මන් ඛාන්ට උත්තරේ දීලා තියෙන්නේ. ඒ වෙනකොට ඒකට හේතුව ඒ වෙනකොට මේ ශ්‍රද්ධා ඉස්කෝලේ යන පොඩි ගැරු ළමෙක්. ඉතින් ශ්‍රද්ධා හිතලා තියෙනවා මම තාම ඒකට ලපටි වැඩි කියලා මට හිතුණා. ඒක නිසා මට මගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරගන්න අවශ්‍ය වෙන නිසා මම ඒකට බෑ කිව්වා කියලා තමයි ඉතින් ශ්‍රද්ධා කපුර කියන්නේ. කොහොම නමුත් ශ්‍රද්ධා අන්තිමේදී ප්‍රාසංගික රංග කලාව හදාරන්න විද්‍යාලයකට ගියත් ඒකත් අතරමඟදී නතර කරන්නේ ශ්‍රද්ධාගේ පළවෙනි චිත්‍රපටය තිරගත වේවෙන් පස්සේ. ඔන්නම තමයි ශාරුක් ඛාන්ගේ නෙමෙයි සල්මන් ඛාන්ගේ ඛාන්ලා ඉන්නකොට පොඩ්ඩක් පැරලෙනවා නේද අපිට. සල්මන් ඛාන්ගේ යෝජනාවට ශ්‍රද්ධා බෑ කියලා තියෙන්නේ අපරාධ කියලා හිතුණත් දන්නේ. හරි, හවස 4 වෙනකම් මතක් කරනවා ඔයාට මම වහගෙන ඉන්න කියලා. දවල් 2:28 දැන්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: දවල්ම දවල් දෙකයි විනාඩි 32යි.
2: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂංකයා හීරින් සොලූෂන් සමගින් තබන්න. මන අපහුනුවලත් ඉහළ පළපුරුද්දක් ඇති ශ්‍රවණ විශේෂඥයින්ගේ අධීක්ෂණය යටතේ නොමිලේ ශ්‍රවණ පරීක්ෂාව. ලංකාවේ අඩුම මිලට නවතම තාක්ෂණයෙන් යුත් චැනල් 10ක ඩිජිටල් ශ්‍රවණාධාර සමගින් ජීවිත කාලය පුරා අලෙවින් පසු නොමිලේ සේවාව සමගින් දෙවෙනි පුරා පිහිටි විෂංකයා ශාඛාවන් වෙතින් අදම ළඟම තිබෙන විෂංකයා හීරින් සොලූෂන් ශාඛාවට පැමිණෙන්න. අමතන්න 0777 76 76 10.
1: හපනින් ඒවිනින් ඩ්‍රයිව් එක
3: ලීඩ් කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
1: බොරු කියනවා. ඉතින් මට උඹලට බොරු කියන්න බෑනේ.
5: බොනි කර තරුවක් තවත් බොනි කර තරුවක්
1: back to back සින්දු අහන්න.
6: Let's go.
7: Every weekday at 4 PM in Porto with Ashi Ali.
8: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
1: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
9: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
1: ඔයාගේ රික්වෙස්ට් එක 0718 89.3 89.3 වට්ස්ඇප් කරන්න. කෝල් කරන්න 0112 510 510.
10: The Welcome Show.
11: ඇහෙන අහන කතා අතර රස කතා

0: පත්වර.
1: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
2: උණවැළඳි දෙවන දිනේදී සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කර වෛද්‍යවරයෙකු විසින් අනුමත නොකළ කිසිවක් සිදු කිරීමෙන් වැළකී සිටින්න.
1: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio. සින්දු කැෆේ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: දවල් දෙකයි විනාඩි 45යි දැන්
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: උසස් මුදත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමුහෘ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864012
4: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස්සුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
5: The welcome show.
1: I burn සුබදාසනක බලා උදෑසන හදලා.
5: Supreme Radio the welcome show.
3: සතිය දවස් පහේම උදේ 7ට.
5: The welcome show.
1: අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: මගුතුට සමවිත ඔබ ළඟ රැඳෙන අපි. හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම.
1: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝග පිරිවර අපි එනවා ඔබේ ළඟට.
8: දොරින් දොරට මඟ දිගට මුළු රටට
1: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට.
3: අද අලුත්කම
4: අනුග්‍රහය
1: ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැව සුවඳින් සරසන්න ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස්.
3: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂංකයා හීරින් සොලූෂන් සමගින් තබන්න අමතන්න 0777-7676-76. ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පු දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
1: ඔබේ සුපර් මාකට් එක බිසි කරන්න විතරක් නෙවෙයි ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 0777-206-1032 89.1 89.3 FM

0: Sindhu Cafe.
1: තොනයි දැන් වෙලාව මම යන්න ඉලෑස්ති වෙන්නේ කොහෙද වෙන කොහෙවත් නෙවෙයි මට කතා කරපු යාළුවෝ කිහිප දෙනෙක් ඉන්නවා එයාලව මතක් කරන්න. රයිට්, ඉතින් සුපුරුදු විදිහට මට කතා කරා. ඉන්න ඒගොල්ලෝ නංගේ නම් ලියාගත්ත කොලේ පොඩ්ඩක් මිසින් වෙලා ආරයිට් හවුණා. එහෙම තමයි මට වැඩ වැඩි වුණා. හරි, සුනංග අත්තිඩිය මට කතා කරා. කදවල මාවතේ ලොතරැයි කුටියෙන් තමයි කතා කරේ. සදරව මාව අහගෙන ඉන්නවා කියලා කිව්ව ඔන සුරංග. ඔයාව ගොඩක් ආදරේ. බොම ඉලක සින්දුවට එකතු කරගන්නවා. ඒ වගේම කැස්පෑවෙන් සමන්ත මට මෙහෙට්ට බම්බල පිටියට ඇහුණ සද්දේ. සදරව සුපරීම් රේඩියෝ දහගෙන ඉන්නවා කියලා කිව්ව පුතා චනිත දුවල දෙන්න පවණි වාසනාවයි. මේ වෙලාවේ සුපරීම් රේඩියෝ හන හැම කෙනෙක්ුමයි මාවයි ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ඒ වගේම WhatsApp එක පැත්තට චුට්ටක් යන්න ඕනේ මේ වෙලාවේ කවුද ඒ පැත්තේ ඉන්නේ කියලා බලන්න. මට මැසේජ් එකක් එවලා තියෙනවා නිෂ්ම හසුන්. නිෂ්ම ඔනෝයවත් ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. සජිත් මෙනින්ද තිසරු. ඒ වගේම අපේ සාෂ් මැසේජ් එකක් එවලා තියෙනවා. හයි හයි. ඒත් එක්කම ෂෙමෝන් ඉන්නවා, සසින් ඉන්නවා, බානුක ඉන්නවා, සුදේශ් ඉන්නවා. මේ විදිහට තමයි අපේ ආලෝ සෙට් එකේ WhatsApp එකෙන් ෆ්‍රැන්ක් හේ කියන මැසේජ් එකක් එවලා තියෙනවා. හයි. හරි, අපේ ආලෝ ටිකත් අපි මේ පැත්තට එකතු කරගෙන සින්දුවක් අහන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. 0112510 510 කතා කරන්න පුළුවන් ඔයාට. එහෙමත් නැත්නම් 0718 89 3 89 3 WhatsApp message එකක් තියන්න. දවල් 2:55 දැන්.

0: ගුඩීවිනිං ද වෙලාව හවසත වනයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. දනඩිතහනේ රුපරයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: සියල්ල මිලදී ගත්තද ඔබට කාලය මිලදී ගත නොහැක. එම නිසා කාලය අපතේ නොයවන්න.
2: සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: වැඩි වැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි.
4: 100ක්ම ඔබ යකේ.
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 සුප

0: සමුරුමලක පදක්කම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6.1022.
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: අතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොහෙද?
0: හිතට ශක්තිය.
1: සිරුරට සුවය.
3: ඇති වෙන්න නිකන් ඇති වෙන්න. ජානන හේතු බලපාන.
0: ලස්සනට ඉන්න අලුත් රහස්.
2: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට. සමහර අය රිච්
1: කලර්ස් වලට පිළිකෑම.
4: ජාපෝනි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
0: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන.
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා. සතිය දවස් පහේම උදේ The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
4: නෝයා අහලා තියෙනවද
5: රට යක්කු ගැනත් අහලා තියෙනවා. ඉතින් ලංකාවේ යක්කු ගැනත් අහලා තියෙනවා. යක්කා විමානකනේ අපි ජීවත් වෙන්නේ. ඉන්නේ
4: මේක මේ ඇත්ත රට යක්කු ගැන කතා කරන්නේ. චාමර
5: ශාන්ති කර්ම ගැන කියන්නේ රට යක්කුම ගැන.
4: රට යක්කු මෙහෙම නැත්තම් රිද්දියාගේ කියන්නේ දරුදොළ උපතක් මුල් කරගෙන කරන ශාන්ති කර්මයක්. චාමර දරුවන් නොමැති කාන්තාවන්ට දරුවන් ලබා දෙන්න රට යක්කුම එහෙම නැත්තම් රිද්දියාගේ කියන ශාන්ති කර්මය පහත රට ප්‍රදේශයේ පැවතුනා කියලා තමයි සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම ওই බින්තර එහෙම නැත්තම් මාතර කියන ප්‍රදේශවල තාමත් ඔය වගේ ශාන්ති කර්ම පැවැත්වෙනවා.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. මගුතුට සමවිත ඔබ ළඟ රැඳෙන අපි හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම
1: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝග පිරිවරා අපි එනවා ඔබේ ළඟට.
0: දොරින් දොරට මඟ දිගට මුළු රටට
1: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට.
0: අද අලුත්කම
6: අනුග්‍රහ
1: ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැවත සුවඳින් සරසන්න ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස්.
0: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂංකයා හේරින් සොලූෂන් සමගින් තබන්න අමතන්න 0.7776 7676. ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පු දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
1: ඔබේ සුපර්මාකට් එක බිසි කරන්න විතරක් නෙවෙයි ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 0.77 7.6 10.32.
0: සුප්‍රීම් රේඩියෝ.

0: කනුවලුගේ දන්න නොදන්න අලුත්ම විස්තර
1: Artist Gossip.
2: ඉතින් මේ කාලෙ වෙනකොට තාක්ෂණයත් එක්ක කරන්න බැරි දේවලුත් කරන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා තියෙන දැන් චූටි කාලේ. ඔය විද්‍යාවට තමයි අපි මේ ඉගෙන ගත ඔය 6 7 වගේ විද්‍යාවට. ඉස්සර ඔය අජීවී වස්තුන්, සජීවී වස්තුන්, ස්වභාවික ශක්තියින්, કૃතිම ශක්තියින් කියලා අපි වෙන් කර කර ලිව්වා නේද? අපේ පාඩමේ නම් මතක නැහැ. ඉතින් ඒ වගේ අපි දන්න ස්වභාවික ශක්තියක් තමයි සූර්යාලෝකය. සූර්යාලෝකය මිනිස්සු විසින් නෙමෙයි නිපද වෙන, සූර්යා විසින් තමයි ඒ ආලෝකය නිපදෙන කියලා. අපි එහෙම පොඩි කාලේ ඉගෙන ගත්තේ. හැබැයි වර්තමානයේ වෙනකොට ඔන්න ඒකටත් අභියෝග කරන්න පුළුවන් වෙලා තියෙන අපේ ශිල්පට. ශිල්පාගේ ගෙදර හරි විශේෂයි. ශිල්පගේ ගෙදර ඉරේලියත් કૃතිමව තමයි යා නිපදව ගන්නේ. ඔන්න ස්වභාවිකව ලැබිච්ච හිරුවැලිය දැන් ඔන්න કૃතිමව ලබාගෙන තියෙනවා අපේ ශිල්ප. ඉතින් මේ කතාව ශිල්පා ශෙට්ටි මෑතකදී හදපු එයාගේ අලුත්ම මුම්බයි නිවස ගැන. දවස පුරාම કૃතිම හිරුවැලිය දෙන ශිල්පාගේ මේ අපූර්ව නිවහන තියෙන්නේ මුම්බයි වල. කොහොමරි මේ සේවස් ගණනාවක් තිස්සේ දකුණු ආසියාතික නිවෙස්වලට දවල් දවස පුරා ස්වභාවික හිරුවැලිය වැටෙන්න ගෘහ නිර්මාණ කිරීම පුරුදු වෙලා හිටියානේ. දැන් අපේ අඳුරන ගයක් තියෙනවා. ඒගොල්ලන්ගේ ගෙදර තියෙනවා මේ පොන්ඩ් එකක්. ඉතින් පොන්ඩ් එකේ මාළු එහෙම ඉන්නේ නිසා ඒගොල්ලන් උඩින් පොඩ්ඩක් ඒ පොන්ඩ් එකට අවුව වැටෙන වෙන විදිහට චුට්ටක් එහෙම ඒගොල්ලන් හදලා තමයි තියෙන්නේ ගෙවල් මැද්දේ. හරි. ඉතින් ඒ වගේ නිවෙස්වල මැද මිදුල් වීදුරු වහන වගේ දේවල් ඉතින් යොදාගෙන තියෙනවා. මේ ඒ වගේ ගෙදරට හර පොඩ්ඩක් අර නැචරල් අර පොඩ්ඩක් ඉරේලි එලියක් වැටෙන්න පොඩ්ඩක් අර ගෙදරකට එලියක් වැටෙන්න ඕන නැත්නම් අඳුරු විදිය තියෙනකොට එහෙම අර හරි නෑනේ නේද? අර පොඩ්ඩක් එලියේ වැට තියෙනකොට තමයි පොඩ්ඩක් අර අපිට ඉන්න ආස හිතේ. හරි. ඉතින් කොහොම හරි මේ ක්‍රමය වඩා තාක්ෂණිකව යොදා ගන්න ශිල්ප උත්සාහ කළා. ඉතින් යාගේ අලුත් ගෙදරට හිරුවැලිය કૃතිමව ගේන අපුරු සරස්මක් හදලා තියෙනවා. ඉතින් මේකෙ සිද්ධ වෙන්නේ ගෙදර සියලුම විදුලි පහන් ආලෝකය එන්නේ કૃතිම හිරු එලියක් ආකාරයෙන්. වීදුරු වගේ වැනි සිවිලිමට උඩින් තරමක් ඈතට වෙන්න වගේ තමයි විදුලි පහන් සවි කළ තියෙන එක. සිවිලිම නිකන් වීදුරු වගේ ඒ සිවිලිම ටිකක් ඈතින් වෙන තමයි මෙයා විදුලි පහන් ඒ කියන්නේ ලයිට් ටික එල්ලලා තියෙන්නේ. ඉතින් ඒ පහන් වලින් එන්නේ හිරුවැලියට සමාන ආලෝකයක්. හරියට අර ප්ලාන්ටඩ් ටැංකිය වලට භාවිතා කරන ක්‍රමයේ වගේ. ඉතින් මේ ආලෝකයට දවසේ කාලය ගත වීමත් එක්ක වෙනස් වෙන්නත් පුළුවන්. හැන්දෑව වෙනකොට ආලෝකය කෙමෙන් කෙමෙන් අඩු වෙලා රාත්‍රියට අඳුරු වෙන්න විදිහට තමයි මේගොල්ලෝ මේ ක්‍රමයට හදලා තියෙන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ ආලෝකය සූර්යාලෝකයට සමාන නිසා නිවෙස තුළ වැඩෙන ගෘහස්ත ශාක වගේම එලිමහන් ශාකත් මේ ගෙදර ඇතුලේ කිසිම ගැටලුවක් නැතිව වැඩෙනවා. එහෙම තමයි. ඉතින් අපිට ආරංචි වෙන්නේ බලන්න යන්න වටින දනක් නේ. නරක ට්‍රයි කරොත් අපේ ගෙදරත් ඒ වගේ පොඩක් මොඩර්න් විදිහට හිරුවැලිය වැටෙන විදිහට හදා ගන්න. හරි. හවස තමයි වෙනාඩි 25යි දැන්. අර මං කිව්වා අදහස ගැන පොඩක් හිතලා බලන්න.

0: ෆ්‍රිජ් එයා පවර් පොකට් ෆ්‍රේකන්සස්. දැන් අලුත්ම සුවඳ හයිකින් පවර්ජල් තාක්ෂණය නිසා සුවඳ දිරදියක් පුරා පවතී. නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් රථයක් නැව සුවඳින් සරසන්න. ගොඩ්රිජ් එයා පවර් පොකට් ෆ්‍රේකන්සස්.
1: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද?
2: ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
1: සල්ලි හෙට එව්වහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
0: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි. Happening evening drive එක
3: lead කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: වරු කියනවා. ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ.
6: ඔනි කර තරුවක් තමත් ඔනි කර තරුවක්
0: back to back සින්දු අහන්න.
7: Let's go
8: every weekday at 4 PM in Porto with Ashley Ali.
1: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
7: The welcome show.
9: I burn subodas rakavala udasana hala.
7: Supreme Radio the welcome show.
8: Satya davas pahema ude hatata.
7: The welcome show.
9: Anugrahaya.
10: Wartha pita wartha tambeme koti ate NLB tanade tahane lutrayi rupiyal koti 13.98 ikma u davanta supiritya galaba dibin rathi sangvardhaneta davanta shaktiyak wemin obat dinawa ratat dinawana jathiya mahatana sampatha tanani tahane biladi gena obat koti patiyak wan.
11: Engineer ek vidiyata mudalata wada pramithiya mage වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
12: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
13: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
14: මදුරුවන් දෂ්ට කිරීමෙන් වැළකීමට මදුරු විකර්ෂක වර්ග, මදුරු දැල් හැකි අයුරින් භාවිතා කරන්න.
13: මේ

0: Sindhu Cafe.
1: Sindhu Cafe.
2: දොරින් දොරට සුප්‍රීම් රේඩියෝ අපි තෑගිබෝක් අරගෙන ඔන්න දවසේදී අපේ පළවෙනියටම අපි එන්නේ අලුත්ගමට. මේ වෙනකොට අපේ කට්ටිය බලටම තෑගිබෝක බෙදනවා කියලා තමයි ඉතින් අපිට නම් ආරංචි වෙන්නේ. ඉතින් ඔයාලට මතක් කරන දවසේදී අලුත්ගමට තෑගිබෝක අරගෙන යන්න අපිත් එක්ක කවුද අත්වැල් වැදගන්න කියලා. අපිත් එක්ක ඉන්නවා ගොඩ්රිජියා පව පොකල් ෆ්‍රෑගන්සස්. දැන් මෙන්න මේකයි කතාව. ගෙදරට එනවා අමුත් එක්ක. ආපහු මම ඔයාලට කියනවා, "අම්මෝ සුවඳ මොකක්ද අනේ වාගේ පර්ෆියුම් එක?" එතකොට වාම මොකද නෑ පර්ෆියුම් එකක් නෙමෙයි අපේ ගෙදර. අපි මේ ගඩ්රේජ් යාපව පොකට් එකක් තමයි ෆ්‍රේගස් එකක් තමයි මේ එල්ල තියෙන ඉතින් වාට ඒ කිසිවොද තමයි එන්නේ. මෝර සුවඳක් නියනේ තියෙන්නේ. එහෙම හන්න ආසයි නම් අනිවාර්යෙන් වාගේ ගෙදරටත් ගඩ්රේජ් යාපව පොකට් එකක් තමයි හරියන්නේ. ඉතින් ඒ වගේම තමයි පවර් ජෙල් තාක්ෂණය තියෙන නිසා සුවඳ දින 30ක් පුරා දිගකල් පවතිනවා. රෝස් ෆ්‍රෙෂ් බ්ලොසම්, ජස්මින් ෆ්ලෝරල් ඩිලයිට්, සී බ්‍රීස්, ලැවෙන්ඩර් බ්ලූම්, බෙරි රෂ්, ලෙමන් ටැන්ටි ඩිලයිට්. මෙන්න මේ කියන සුවඳ වර්ග හයත් එක්ක තමයි එන්නේ. ඉතින් පුළුවන් මාසෙන් මාසෙට සුවඳ ටික මාරු කර කර වගේ නිවසට බාත්รูම් එකට ඒ වගේම වාගේ මෝටර රටේට එල්ලලා තියාගන්න ගොඩ්රිජියා පවර් පොකට් ෆ්‍රේගන්සස්. රයිට්, ඒ වගේම අපිට කත්ව බෙද ගන්නවා විෂන් කෙයා හියරින් සොලියුෂන්. අපේ කන් දෙක ගැනත් අපි සලකා බලන්න ඕනේ.

ඒ ඇයි මං එහෙම කියන්නේ? මොකද හොඳ ශ්‍රවණයක් අපිට අපේ දෛනික ජීවිතයේ අත්‍යවශ්‍යයි, අපේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන්න. ඒක නිසා තමයි ඔයාට කියන වගේ කන් දෙක අඩුම තරමේ වසරකට වරක්වත් ගිහිල්ලා පරීක්ෂා කරගන්න. ඔය අනම්මනම් එහෙමේ තැන්වලට යන අවශ්‍ය නැහැ. ඔයා යන්න ඕනේ විෂන් කියා හියරින් සොලියුෂන් එකට විතරයි. ළඟම තියෙන විෂන් කියා ශාඛාවට ඔයා යන්න. ඉතින් ඔයාට පුළුවන් විෂන් කියා හියරින් සොලියුෂන් කියලා කියන්නේ වෙළඳපොලේ අඩුම මිලට channel 10 ඩිජිටල් ශ්‍රවණාධාර උපකරණ ලබා ගන්න පුළුවන් හොඳම තැන. ඒ වගේම තමයි ශ්‍රවණාධාර උපකරණ සඳහා ජීවිත කාලයේ පුරාවටම නොමිලේ ඔයාට සේවාවක් ලබා දෙනවා. ඉතින් රීප්‍රෝග්‍රෑමින් ෆිටින් සර්විසස් මේ සියල්ලම ජීවිත කාලයේ පුරාවටම නොමිලේ කරන එකම විශ්වාසවන්ත දායක තැන තමයි Vision Care Hearing Solution කියලා කියන්නේ. ඒ වගේම දැන් ක්‍රෙඩිට් කාඩ් ඉන්ස්ටෝල්මන්ට් ඔයාට ලබා දෙන නිසා ඔයාට එහෙම ප්‍රශ්නකුත් නැහැ. ඔයාට කෑෂ් නම් කෑෂ්, නැත්නම් ඔයා ක්‍රෙඩිට් කාඩ් වලින් පේමන්ට් කරනවා නම් ඔයාට දෙකෙන් කැමතිකත් හොරගන්න පුළුවන්. ඒක නිසා ඔයාගේ ළඟම තියෙන Vision Care ශාඛාවට යන්න. දැන් අපේ කට්ටිය ඔයාගේ ගෙදරට ආපුවම ඔයාට දෙනම කූපන් එකක්. ඔය කූපන් එක අරගෙන යන්න අතම තියෙන විෂන් කියා ශාඛාවට ඔය කූපන් එක පෙන්නලා ඔයාට පුළුවන් ඔයාගේ කනේ කලාදුරු පරීක්ෂණ වගේ දේවල් නොමිලේ කරගන්න, ඇස් දෙකත් පරීක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම අද දවසේදී අලුත් ගමට යන අපිත් එක්ක හත්වැල් පැත ගන්නවා අබා හර්බල් බ්ලැක් හෙනා. ඉතින් ස්වභාවික ශාකසාර 9ක පෝෂණයත් එක්ක අබා හර්බල් හෙයා කලර් ෂැම්පෝ එක දැන් විටමින් E අඩංගු වෙලා තියෙන නිසා ඔයාගේ හිසකෙස් වැටීම පාලනය කරනවා වගේම ඔයාගේ හිසකෙස් වර්ධනයත් වේගවත් කරනවා. ඉතින් අබා හර්බල් බ්ලැක් හෙනා ගැන මතක් කරන්න ඕනේ විනාඩි 5කින් දිගකල් පවතින ස්වභාවික කළු පෙනුමක් ලබා දෙන එකම කෙනා තමයි අබා හර්බල් බ්ලැක් හෙනා. හරි, ඔයාට කළු කොණ්ඩේ කළු කරගන්න ඕන නම් ඔයාට පුළුවන් අබා හර්බල් බ්ලැක් හෙනා පාවිච්චි කරන්න විනාඩි 5යි මේ වැඩේට යන්නේ. එමන් නැත්තම් ඔයාගේ කොණ්ඩේ යනවා නම් කොණ්ඩේ යන එක පාලනය කරගන්න වගේම කොණ්ඩේ වර්ධනය වෙන එකත් වේගවත් කරගන්න ඔයාට පුළුවන් අබා හර්බල් හෙයා කලර් ෂැම්පෝ එක පාවිච්චි කරන්න. මේ විදිහට තමයි අපිත් එක්ක දවසේදී අලුත් ගමට තෑගි බව කරගෙන යන අනුග්‍රහක බවතුන් අත්වල් බැඳගන්නේ. එහෙනම් අපේ අලුත් ගම ඉන්න යාළුවෝ සෙට් එක 7:89 89.3 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න. හවස 3:42 දැන් වෙලාව.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් දැන් අලුත්ම සුවඳ හයිකේ නිවසට බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැවත සුවඳින් සරසන්න ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස්
3: වගතුට සමවිත ඔබ ළඟ රැඳෙන අපි හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම
2: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝග පිරිවර අපි එනවා ඔබේ ළඟට
3: දොරින් දොරට මඟ දිගට මුළු රටට
2: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට
1: අද අලුත්කම
4: අනුග්‍රහ
2: ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් දැන් අලුත්ම සුවඳ හයිකේ නිවසට බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැවත සුවඳින් සරසන්න ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස්
1: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂන්කයා හේරින් සොලූෂන් සමගින් තබන්න අමතන්න 0777-7676-76 ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පු දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
2: ඔබේ සුපර්මාකට් එක විසි කරන්න විතරක් නෙවෙයි ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 077-2610-32.
5: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
6: එතකොට දැන් ආදරේ දැනෙනවද?
5: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
6: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
5: සතියේ දිනවල රාත්‍රී 7ට. අනුග්‍රහය.
7: එන්න පියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන. කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකම ආරක් දෙන අරිෂ්ඨ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලෝතරේ මණ්ඩලයේ
8: 89.1 89.3
1: සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරු හරි සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලින් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණය. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරව්කරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. 89.1 89.3
8: Supreme Radio.

0: சிந்து கஃபே.
1: නිසා මට දැන් මෙතනින් පැනගන්න තමයි තියෙන්නේ. මොකද ආශේ විරයින ටෙම්පටවුන් අරගෙන ඕන පුළුවන් හවස හතරේ ඉඳලා රෑ හත වෙනකන් ආශිත් එක ටෙම්පටවුන් අහන්. හෙට මම එනවා දවල් එකට. ඔගේ හිතේ ඉල්ලන සින්දු අරගෙන ඉතින් හෙට රික්වෙස්ට් ෆ්‍රයිඩේ විස් කරගන්න බා. කැමතිම සින්දු ඉල්ල ගන්න. රෙඩි වෙලා ඉන්න. මං එනවා හෙට. ගෙන්න සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. මන්නේ මේෂා.

89.1 89.3 Supreme Radio.

0: on හතර හතට
1: හවස 4 විනාඩියකයි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හිතවතුනි. අද බ්‍රහස්පතින්දා ජූලි මාසෙ 30 වෙනිදා. මාස 7ක් කාලා දාලා ඉවර කරන්න තව එක දවසයි. අවුරුද්දේ මාස 7ක් ආදමා ඉවර කරන්න තව එක දවසයි තියෙන්නේ. අද දවසත් ඉතින් අපි කාලා ඉවර කරලා දාලා ඔන්න අන්තිම පැය කීපෙට තමයි අවිලා තින්තින්. ඒ වෙලාවෙදී තමයි මම එන්නේ ඔයාලන්න. සන්තෝෂෙන් ගිමු. හවස 6 වෙනකන් මේ පැත්තට එන්න කියලාත් මතක් කරනවා. 0718893893 මගේ WhatsApp නම්බර් එක කියලා ඔයාලට මතකයි කියලා මම දන්නවා. ඔබට මතක නැමට අමතක නැ. අඩත් එහෙම තමයි. හරි ගතයි තාම කටහඬ හරි ගිහිල්ලා නැහැ වුණායි කියලා එහෙම කියලා ඉතින් හැමදාම නිවාඩු ගන්න බැරි නිසා අපි වැඩට ආවා. වැඩට ඇවිල්ලා තියෙන්නේ දැන් වැඩ කරගෙන යන්න තියෙන්නේ. එන්න Supreme Radio TikTok fan page එක පැත්තට යන්න ගිහිල්ලා live එකට එන්න කියලා ආරාධනා කරනවා හැමෝටම. මම TikTok live එකේ ඉන්නේ. ඒ වගේම 0112510510 hotline එකක් තියෙනවා. hotline එකට call එකක් දෙන්න. හරිද? ඉතින් මේ අද කතාව අද දින ජූටි කතාවක් වැඩි වෙලා කතා කරන්නේ. ජූටි කතාවක් තියෙන්නේ. සමාජ ඉදිරියේ අසභ්‍ය විදියට හැසිරෙන එක, අසභ්‍ය වචන වලින් තර්ජනය කරන එක, ආයුධ පෙන්නලා බය කරන එක අපි හරියට සමාජය ඇතුළත දකිනවනේ. දැන් මේ දවස්වල හරියටයක් කවුරු හරි මොකක් හරි දැක්කොත් ගල වීඩියෝ කරලා දැම්ම සමාජ මාධ්‍යවලට. ඉතින් ඇත්තටම මේක මේ හොඳ දෙයක්ද? මේක අපිට කරන්න පුළුවන්ද? බැරිද? මොකද ඒ ගැන හිතන්නේ? මම මොකද හිතන්නේ? ඔයාට මොකද හිතෙන්නේ කියන එක ගැන මම අද කියනවා. ඉතින් අහගෙන ඉන්න කොයිලා හරි කතාව කියනවා. හවස 6 වෙනකම් මේ පැත්තෙන් මම ඉන්නවා. ඔයත් ඉන්න. සීදේවි ඇවිල්ලා ඉන්නේ ඉතින්. මගේ නම නම් ආශී. හවස 4 වෙනාඩි 3

ඉගෙන ගන්නවනම් ඉගෙන ගන්න ඕනි ලොවෙත් නැති වෙන්න. ලොවෙත් නැති වෙන්නේ කොහොමද ඉගෙන ගන්න? ලොවෙත් නැති වෙන්න ඉගෙන ගන්න නම් ඉතින් ලෝකේ ප්‍රබලම රාජ්‍යයට යන්න ඕනි. කොහෙද ලෝකේ ප්‍රබලතම රාජ්‍ය? රාජ්‍ය ගොඩක් තියෙනවානේ. අතරින් හොඳම රාජ්‍යයක් එහෙම නැත්නම් ප්‍රබලතම රාජ්‍යයක් තමයි චීනය කියලා කියන්නේ. චීනය ගැන කියනකොට චීනය කිව්වකම අපිට මතක් වෙන්නේ නැගෙනහිර ආසියාවේ තියෙන මිලියන 1.4කට අධික ජනගහනයක් ඉන්න ලෝකේ දෙවැනියට වැඩිම ජනගහනයක් ඉන්න රට. ඉතින් එහෙම රටක ඔයාලා හිතන්නකෝ අධ්‍යාපන සිස්ටම් එක නැත්නම් එඩ්යුකේෂන් සිස්ටම් එක කොහොම ලෙවල් එකක ඇද්ද කියලා. හයි ක්ලාස්සා මාරයි. ඒගොල්ලොන්ගේ අර ප්‍රයිමරි එඩ්යුකේෂන් එක අවුරුදු 6ක් තියෙනවා. ඊට පස්සේ අවුරුදු 3ක කනිෂ්ඨ ද්විතීක අධ්‍යාපනයක් අනිවාර්යයෙන්ම දරුවෙකුට ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරම්භ කරන්නේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියලා කියන්නේ ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම වල පවතින එඩ්යුකේෂන් සිස්ටම් එකක් තියෙන රටක් තමයි චීන කියලා කියන්නේ. ඉතින් එහෙම තැනක එහෙම රටක අධ්‍යාපනය ලබන්න තියෙනවා නම් හරි වටිනවා කියන එක අමතක කරන්න එපා. මොකද චීනයට ගිහිල්ලා ඔයාගේ උපාධි සිහිනය සැබෑ කරගන්නවට ආසාවක් හිතේ කොනක හරි තියෙනවා කියලා මට දැන් බැලුවාම පේනවා. හරි, ඉතින් ඒ කතාව. ඒකට හොඳ තැනක් නම් ඔයා බලබලා ඉන්න. ඒකට හොඳම තැන තමයි චයිනා ලංකා එඩ්යුකේෂන් කියලා කියන්නේ. ඇයි දන්නවද? ආවට ගියාට උපාධියක් ගන්නවට වඩා චීනෙට ගිහින් හොඳම රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ඔයා කැමැතිම විෂයන් ආසම විෂයන් වලින් හොඳම උපාධියක් කරගන්න කැමති නම් යන්න ඕනි. හොඳම තැන තමයි චයිනා ලංකා එඩ්යුකේෂන් කියලා කියන්නේ. හැබැයි ඉතින් චීනෙන් උපාධියක් ගන්න කියලා වෙන වෙන තැන්වලට ගිහිල්ලා සල්ලිත් නැති කරන් අනාගතේ විනාශ කරගන්නේ නැතුව හොඳම තැනකට යන්න ඕනි හින්දා තමයි චයිනා ලංකා එඩ්යුකේෂන් ගැන අපි නිතර නිතර මතක් කරන්නේ. හරිද? ඉතින් මේ එලෙවල් පාස් නම් වාට ලෝක පිළිගත් උපාධියක් හදාරන්න ශිෂ්‍යත්ව පිරිනම ලංකාවේ එකම තැන තමයි චයිනා ලංකා එඩ්යුකේෂන් කියලා කියන්නේ. බය වෙන්න කිසිම හේතුවක් නැහැ. වට පෙරපුහුණුවක් වගේ දෙනවා එන්ට්‍රන්ස් එක්සෑම් එකක් තියෙන නිසා. එතකොට සියලුම ඩිග්‍රීස් ඔයා කරන්න බලාපොරොත්තු වෙන ඕනම ඩිග්‍රී එකක් වාට ඉංග්‍රීසි මාධ්‍යෙන් හදාරන්න පුළුවන්කමක් තියෙනවා. විශ්වවිද්‍යාලය ඇතුළෙම නවාතැන් පාසුකම් ඇතුළේ තවත් බොහෝ පාසුකම් තියෙනවා. හරිද? ඒ වගේම තමයි මම ටිකක් මතක් කරන්න මොනවද ඔයාට එහි ගිහිල්ලා ඉගෙන ගන්න තියෙන දේවල් කියලා. ඔයාට කැමති නම් කෙමිකල් ඉංජිනේරින් කරන්න. ඒ වගේම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් AI කියලා කියන්නේ මේ දවස්වල හරිම ජනප්‍රිය සබ්ජෙක්ට් එකක් නිතින් ඔයාට ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා චීනෙට ගිහිල්ලා. ඒ වගේම කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි. ඒ විතරක් නෙමෙයි ෆැෂන් ඩිසයිනින් කරන්න කැමති ඔයාට ෆැෂන් ඩිසයිනින් ඇන්ඩ් ටෙක්ස්ටයිල්ස් ඉංජිනේරින් වගේ හදාරන්න පුළුවන්. ඒ වගේම බයොලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින් වගේ තවත් ගොඩාක් උපාධි හදාරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මියුසික් කරන්න කැමති ඔයාට මියුසික් ඩිප්ලෝමා වගේම උපාධි හදාරන්නත් ඔන්න ඔයාට අවස්ථාව තියෙනවා චයිනා ලංකා එඩ්යුකේෂන් එක හරහා චීනෙට ගිහිල්ලා. ඉතින් චයිනා ලංකා එඩ්යුකේෂන් එකේ ඉන්න ડોක්ටර් භාග්‍යා කියලා කෙනෙක්. ඔයා දන්නවද ડોක්ටර් භාග්‍යා චයිනා ලංකා එඩ්යුකේෂන් එක හරහා චීනෙට ගිහිල්ලා එයාගේ ස්ටඩීස් කරලා ආපු කෙනෙක්. ඉතින් එයා හොඳට විස්තර කියලා දෙනවා කතා කරාම. ඔන්නම් කතා කරලා බලන්න මං කියන්නේ බොරුද කියලා. 0.77.290.290 චයිනා ලංකා එඩ්යුකේෂන් එකට යන්න හිතනවා නම් ඔයාට ඇත්තටම ඔයාට යන්න හිතයි ගියොත් එහෙම ඉන්න හිතයි එතන. ඒ තමයි ජයවර්ධනපුර හොස්පිටල් එක ගාව බී ගේට් එක ගාව තමයි එයාලගේ චයිනා ලංකා එඩ්යුකේෂන් එක ලොකේෂන් එක තියෙන්නේ. ඉතින් එතනට ගිහිල්ලා පොඩ්ඩක් කතා බහ කරලා බලන්න. ඇත්තටම ඔයා චීනට යන්න ආසාවක් ඉන්නවා නම් ආයර් ස්ටඩීස් වලට හොඳම තැන තමයි චයිනා ලංකා එඩ්යුකේෂන් එක හරහා යන්නේ. දවරාව හවස 4:09.

0: පුරුදු සබ්දේ හවස 4:14 වෙලාව ඔන්න ගමින් ගමට දොරින් දොරට සුප්‍රීම් රේඩියෝ අපේ ඩෝ ටු ඩෝ ප්‍රොමෝෂන් ටීම් එක වැඩේ පටන් ගත්තට අවුත්සව් පැත්තට තමයි අපි යන්නේ. ඔයා දන්නවද අද දවසේ අපි ඉන්නේ අලුත්ගම, රයිට්? ඉතින් අලුත්ගම ඉන්න ඔයා FM 89.1 89.3 අපි වහනවා කියලා අපි දන්නවා. අහන ඔයා ඉන්න තැනට, ඔයාගේ ගෙදරට, ඔයා වැඩ කරන තැනට, එතකොට ඔයාගේ බස් එකට, ඔයාගේ ලොතරැයි කූඩුවට, ඔයාගේ ත්‍රිවිල් පාක් එකට, ඔය ඕනම තැනකට අපි ඇවිල්ලා තෑගි බොගු බෙදලා දෙනවා. ඉතින් අර හදවත්කම් යාකරන, හිතවත්කම් අලුත් කරන අපේ රේඩියෝ චාරිකාව ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. ඉතින් මේ රේඩියෝ චාරිකාවට අපිට තනියෙන් යන්න බෑ. අපිත් එක්ක ඉන්නවා ආදරණීය අනුග්‍රහක බවතුන් ඒගොල්ලන්ව මතක් කරන්න ඕනි. කලින්ම ඉන්නවා අපිත් එක්ක අබා හර්බල් බ්ලැක් එක. ස්වභාවික ශාකසාර නමයක පෝෂණයේ සපිරි අබා හර්බල් හෙයා කලර් ෂැම්පු එක දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් ඇවිල්ලා තියෙනවා. හිසකෙස් වැඩිම පාලනය කරලා හිසකෙස් වර්ධනය කරනවා. හරිද? අබා හර්බල් බ්ලැක් එක විනාඩි 5න් දිගුකල් පවතින ස්වභාවික කළු පෙනුමකට ඔයාගේ කොණ්ඩෙට මග හසර හදා දෙනවා කියන කමතක් කරන්න එපා. ඒ වගේම තමයි මම වගෙන් චුටි ප්‍රශ්නයක් අහන්නේද? ඇත්තටම ඔයා අවුරුද්දකට වතාවක්වත් ඔයාගේ කන් දෙක පරීක්ෂා කරනවද? නෑනේ. අපි කොලෙස්ටරෝල් දිය වැඩි ආවස් පරීක්ෂා වගේ ඔය දේවල් නම් අවුරුද්දකට කීප වතාවක් සමහර ලාඩ අපිට කරන්න සිද්ධ වෙනවා. අපි හිතරමඳලම එක කරනවත් එක්ක. හැබැයි හොඳ ශ්‍රවණ තත්වයක් තිබීම අපේ එදිනෙදා ජීවිතේට ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම අපි වගේ රස්සාවක් කරන කට්ටිය හෙඩ්සෙට් පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා ශ්‍රවණ දෝෂ ඇති වෙන්න පුළුවන් කැපැසිටි එක ගොඩාක් වැඩි. ඒ වගේ ඔයත් එහෙමයි. කනේ ඉතින් හෑන්ඩ් ෆ්‍රී ගහගෙන ෆෝන් කනේ ගහගෙන කොච්චරවත් ජීවත් වෙන අපිට අපේ කන් දෙක චෙක් කරගන්න එක හරිම වැදගත්. ඒකට හොඳම තැන තමයි විෂන් කෙයා හෙරන් සොලූෂන් කියලා කියන්නේ. ඔයා දන්නවද ඒ කියන්නේ? දන්න නැත්නම් මම පොඩ්ඩක් කියන්නම්. විෂන් කෙයා හෙරන් සොලූෂන් කියලා කියන්නේ වෙළඳ පොලේ අඩුම මිලට 10 channel full digital hearing aids ලබා දෙන, hearing aids සඳහා ජීවිත කාලය පුරාම නොමිලේ after sales services ලබා දෙන, programming fitting services සියල්ල ජීවිත කාලය පුරාම නොමිලේ කරලා දෙන එකම විශ්වාසදායක hearing solution provider. ඒ වගේම තමයි credit card installment විදියට වාට ගෙවන්න ගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයත් අදම ළඟම තියෙන vision care එකකට ගිහිල්ලා ඔයාගේ කන් දෙක වගේම කන් කලඳුළු පරීක්ෂණයත් නොමිලේම කරගන්න වාට පුළුවන්කම තියෙනවා. අපි ඔයගලන්ට දෙනවා coupon එකක්. හරිද? ඒ coupon දෙක open එකත් අරගෙන යන්න ඇස් දෙකත් පරීක්ෂා කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ තව කෙනෙක් ඉන්නවා. ඒ තමයි Godrej Air Power Pocket Fragrances. දැන් අලුත්ම සුවඳ 6කින් අම්මෝ වවජෙල් තාක්ෂණය නිසා සුවඳ දවස් 30ක් පුරාවට දිගුකල් පවත ගන්න පුළුවන්. ඔයාගේ wash room එකට, ඔයාගේ pantry එකට, ඔයාගේ වාහනයට, ගෙදරට, office එකට සුවඳවට තියාගන්න Godrej Air Power Pocket Fragrances ඔයා පාවිච්චි කරලා බලන්න. මං කිව්වට හොඳ ලස්සන සුවඳවල් ටිකක් තියෙනවා. Roses, fresh blue blossoms තියෙනවා, jasmine floral delight තියෙනවා, sea breeze තියෙනවා, lavender blooms තියෙනවා, ඒ වගේ berry rush තියෙනවා, lemon tangy delight තියෙනවා. මේ වගේ එක එක සුවඳවල් වලින් ඔයාගේ ගෙදර, bathroom එක, ඔයාගේ වාහනේ හොඳ සුවඳට තියාගන්න පුළුවන්, නැවුම් සුවඳින් සරස ගන්න පුළුවන්. ඒ නිසා Godrej Air Power Pocket Fragrances ඔයාට අද ඉඳලම පාවිච්චි කරන්න කියලා මතක් කරනවා. හරි ලස්සන ටයිනි පැක් එකක් එන්නේ. ඉතින් මේ කට්ටියත් එක්ක තමයි අද දවසේ අපි ආවේ අලුත්ගමට. තාම අපේ කට්ටියනේ අලුත්ගම. හෙට දවසේ කොහෙට දෙන්නේ කියලා මම ඊළඟ පැයදී මතක් කරන්නම්. එහෙනම් අහගෙන ඉන්න මාව FM 89.1 89.3 Supreme Radio. දැන් වෙලාව හවස 4:17.
1: උසස් මුදත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012 Fiber Laser, CNC Laser, Plastic Laser සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාම පූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 0112 739 188 මගතොට සමවිත ඔබ ළඟ රැඳෙන අපි හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම
2: ඔබේ ගෙදරට, කඩේට, වැඩපළට තෑගි බෝග පිරිවර අපි එනවා ඔබේ ළඟට.
1: දොරින් දොරට, මඟ දිගට, මුළු රටට
2: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට.
1: අද අලුත්කම අනුග්‍රහ
2: Godrej Air Power Pocket Fragrances. දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට, බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැවත සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
1: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂන් කෙයා හෙයාර් ඉන් සොලූෂන් සමගින් තබන්න අමතන්න 0772 76 76 10
3: ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පූ දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
2: ඔබේ සුපර්මාකට් එක බිසි කරන්න විතරක් නෙවෙයි, ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 077-206-1012.
4: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
5: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
6: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
7: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
8: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
9: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
1: ලොව සුන්දරතම පාරාදීසේ
10: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යම සත්‍චාරයක්.
1: Travel with Supreme
10: සතියේ දවස් පහේම
11: The Welcome Show අහන්න.

දැන් වෙලාව හම සහ හතරයි විනාඩි 24යි. වැඩගත් දෙයක් ඉතල ඉඳලා හරි කතා කරන්න එපා. මොකද අපි දකින දකින අපිට ඇහෙන ඇහෙන හැමදේම නෙගටිව් දේවල්නේ හැමදාම අපි දකින්නේ නේ. උදේට අපි ටීවී එක දැම්මම අපි පත්‍ර බලනවා. පත්‍ර බලනකොට අපිට එක එක විදිහේ නිවුස් දකින්න ලැබෙනවා. එතකොට අපි සෝෂල් මීඩියා නැගිටගමම් ගන්න කවුද ෆෝන් එක අතට අරගත්ත ගමන් බලාගෙන යනකොට එක එක જાති දේවල් දෙනවා. කවදාවත් ඔයාට සුබ දවසක් වේවා කියලා මැසේජ් එකක් කවුරු හරි එවලා තියනවද? නැත හිතවතුනි නැත. කවදාවත් එහෙම දේවල් ලං වෙන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් සමාජයේ ඉදිරියේ අසභ්‍ය විදිහට හැසිරෙන එක, අසභ්‍ය වචන වලින් තර්ජනය කරන එක, ආයුධ පෙන්ලා බය කරන එක අපිට හරියට දකින්න ලැබෙන දෙයක් නේ සමාජ මාධ්‍ය තුල. හරිද? අනික ඒවා වීඩියෝ කරලා සෝෂල් මීඩියා වලට අප්ලෝඩ් කරනවා. නේ? එහෙම හැසිරෙන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන ආකල්පයක්. හැබැයි ඒ වගේ දේවල් වීඩියෝ කරලා සෝෂල් මීඩියා වලට අප්ලෝඩ් කරන එක සදාචාර සම්පන්න වෙන වැඩක් නන් නෙවෙයි. අපි හිතමු කවුරු හරි ආයුධයක් පෙන්නලා මර තර්ජනය කරනවා. අපිව බය කරනවා. ඔව් ඉතින් අපි බය වුණා. ඔයා දැන් මැරෙයා. හරිද? සතුටුයි. හා සතුටුයි. එහෙම කට්ටි ඉන්නා නේ. ඔයගලගේ දාත් ඉන්නා. අල්ලපු ගෙදර මනුස්සය දිහා බලන්න එපා. මම දැන් මේක කියනකොට. හරිද? තව කෙනෙක් ඉන්නවා. නිර්වත පෙන්නන එක. හරි අසභ්‍ය හැසිරීමක් වගේ දේවල් ওই ප්‍රසිද්ධිය කරන කට්ටි ඉන්නවානේ. ඔව්. ඒවා ඉතින් යාළගේ ලැජ්ජ නැතිකම වෙන මොකද්ද? ඔය කරන දේවල් දැක්කම මගහැරලා යන එක පුරුද්දක් විදිහට අපිට තියෙන්න ඕනේ. අපිට එහෙම පුරුද්දක් තියනවාද හිතවතුනි? නැත නැත. අපි අත ෆෝන් එක ඇත. අපි මොකද කරන්නේ? ටග් ගල අරගෙන ටග් ගල වීඩියෝ කරනවා. හරි ආසයි වීඩියෝ කරන්න. ඇයි ඒ? ඒ වීඩියෝ එක සෝෂල් මීඩියා වලට අප්ලෝඩ් කරලා අපේ page එකේ එහෙම නැත්නම් අපේ Facebook පිටුවේ තියෙන reach එක වැඩි කරගන්න නේ. ඒකෙන් නිරාමික සතුටක් අපි ලබනවා. ඒකට කියන්නේ අපිට තියෙන ලැජ්ජ නැතිකම කියලා. හරිද? හරි. තව දෙයක් කෙනෙක් මෙන්න මෙහෙම කරනවා. හරිද? ඔයාගේ වත්තට ඇතුල් වෙලා ආයුධ පෙන්නලා අසභ්‍ය විදියට හැසිරিলা ඔයාට බැනලා කෑ ගහනවා. දැන් ඔයා මොකද කරන්නේ? මේක අපේ වත්ත බලාගමුකෝ. වැට පැන්නොත් බලාගන්නම්කෝ. ගන්නවා ගන්නු කඩුව එනු සටනට. එහෙම තමයි අපි ප්‍රතිචාර දක්වන්නේ නේද? හැබැයි අපිට ඔවා ක්‍රියාත්මක කරන්න බෑනේ නේ. එහෙම රටේ නීතියක් කියලා දෙයක් තියෙනවා. ඒකට හොඳම දේ තමයි නීතියට අනුගත වෙන එක. රයිට්? කවුරු මොන විදිහට හැසිරුණා තමන්ගේ ඩිසිප්ලින් තමන් ගාව තියාගන්න එක තමයි මට හිතෙන්නේ හොඳම දේ. හරි දැන් අපේ වත්තට ඇවිල්ලා අපිට ගහලා යනකොට අපි කට ඇරගෙන බලාගෙන ඉන්න ඕනි. ඔයා එහෙමයි කියන්නේ නේද? නෑ නෑ එහෙම කරන්න ඕනේ නෑ. ඩයල් කරන්න 119 ආන්සර් කරයිද නැද්ද කියන නම් මන් දන්නේ නෑ. ඒක ඉතින් එහෙම වැඩ. හරිද? හරි නීතියට අනුව අපි වැඩ කළොත් ඇත්තම කිව්වොත් ඒ වගේ හැසිරෙන කෙනෙක්ගෙන් ඔයාට මොන හරි ආපදාවක් කරදරයක් බාධාවක් වෙනවා නම් ඔයාගේ ජීවිතේට හරි නීතියට අනුව වැඩ කරොත් අපිට වන්දියක් වුණත් ගන්න පුළුවන් වෙයි. ඒක හරිය නීතියට අනුව සිද්ධ වෙන්න ඕන දෙයක්. ඒ නිසා හොඳම දේ සමාජ පිළිගත් නීතිවලට අනුව යහපාලනෙන් ආනෑ වැරදුනා යහපාලනෙන් නෙමෙයි යහපත් විදියට ජීවත් වෙන එක. හරිද? ප්‍රශ්න නෑ. සරලයි. බොරු චණ්ඩිපාඩ් දාන්න ගිහින් නිකන් හිරගෙවල් ගානේ රසබත් කන්න ආසනම් ඉතින් ඔය වගේ හැසිරුණාට කමක් නැහැ. අපි කවුරුත් එහෙම කැමති නැහැනේ හිතවතුනි. ඒ නිසා පාඩුවේ ඔය වගේ දේවල් ස්කිප් කරලා ජීවත් වෙන එක තමයි හොඳම දේ. ඒකට තමයි මොකද්ද තියෙන්නේ 119. ආන්සර් කරයිද කියන්න අපි දන්නේ නැහැ. I don't know why. Okay. හවස 4:47.

0: I don't know why. අතරයි 32යි.
1: Godrich Air Power Pocket Fragrances. දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට, බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැවත සුවඳින් සරසන්න. Godrich Air Power Pocket Fragrances.
2: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: The Welcome Show.
5: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
6: දන්නවද මේ වෙනිසුවෙලාවෙත් ග්ලැසියර් තිබ්බ කියලා?
7: වෙනිසුවෙලාවේ ග්ලැසියර් තියෙනවා කියලා අහලා තියෙනවා.
6: වෙනිසුවෙලාවට අයිති වෙලා තිබ්බ අවසාන ග්ලැසියරයත් ඔන්න දියවෙලා ගිහින් තියෙනවා කියලා ආරංචි වුණා. ලා කොරෝනා කියලා කියන්නේ වෙනිසුවෙලාවේ තිබ්බ අන්තිම ග්ලැසියර් කොටස. චාමර
7: අවසාන ග්ලැසියර් කොටස.
6: ඔව්, අවසාන ග්ලැසියර් කොටස. වෙනිසුවෙලාව වගේම තවත් බොහෝ රටවල් තියෙනවා චාමර තමන්ගේ ග්ලැසියර් ප්‍රමාණය හිමි වෙච්ච. මේක සිද්ධ වෙන්නේ වැඩිපුරම මේ අපි කරන දේවල් නිසාම තමයි, දේශගුණික වෙනස් වීම නිසාම තමයි.
7: ඔව්, කියන්නේ ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ග්ලැසියර් දිය වෙන්නේ නේ.
8: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
4: The Welcome Show.
9: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
10: සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත ප්‍රතිකාර හැර අනවසර වෙනත් අත්බෙහෙත් වර්ග භාවිතයට ගැනීමෙන් වළකින්න. ඩෙංගු රෝගයේදී රුධිර පට්ටිකා යනු රෝගය තක්සේරු කිරීමේදී සලකා බලන

අපේන ටික්ටොක් ලයිව් එක පැත්තට. දැන් ඉතින් ටික්ටොක් ලයිව් එකේ ඉන්න කට්ටිය එකතු කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. අත සිග්නල් අඩුයිලු. සිග්නල් කියලා ජාතියක් නම් මන් දන්නේ. සිග්නල් කියලා ජාතියක් නම් මන් දන්නා. සිග්නල් අඩුයි නම් ප්‍රශ්නයක් නැත. කොහොමනත් මදුගේ මැසේජ් එක ආවා අද දවසේ මගේ පළවෙනි මැසේජ් එක මට එව්වේ. කවුද? අපේ ශාරක ප්‍රනෑන්දු. ශාරක thank you so much. ඒ වගේම මේ අවස්ථාවේදී ට්‍රිනියා අපෝ කියනවා ඇවිල්ලා. ට්‍රිනියා ගොඩක් ආදරෙන් මතක් කරනවා අපේ කෙල්ලෙක්. ෂොක් කෙල්ලෙක්. එතෙක්කම සාෂාව මතක් කරන්න ඕනි. චාන්දනී කුලරත්නව යාව. ආකාශ ඇවිල්ලා හිටියා. ආකාශව ආවා ගියා. මොකද උනේ වාට? ඔබල ආකාශ ඇවිල්ලා හලෝ කියලා දැම්මා. අනේ බිෂු ඔයාවත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම පැතුම්මයි ඔයාව එකතු කරගන්නවා ඉතාලියෙන් ගොඩක් ආදරෙන්. ඒ වගේම BC හෑන්ඩ් ලූම් ඔයාවත් මතක් කරන්න ඕනි. කොරියාවේ තනි මංසල ඔයාවත් මතක් කරනවා. ආකාශ කවිඳු ජයමාන්න. එහෙමද? ආහා. ඊට අමතරව තව තරිඳු කෙනෙක් ඇවිල්ලා තිනවා. විශේෂ නාම විශේෂණ පදයක් එයාට දාලා තිනවා. මෝඩ තරිඳු කියලා යාම. අපිට මේ යාමයි කියන්නේ. යන අයට යන්න කියන්නානේ. ඔවුනේ යන්න. හරි එවනම් ලෝලිතත් ඉන්න මතක් කරනවා කට්ටිය ඔගලන්ට පුළුවන් සුප්‍රීම් රේඩියෝ ටික්ටොක් ෆෑන් පේජ් එකට ගිහිල්ලා අපේ ලයිව් එකට සෙට් වෙන්න. ඒ වගේම මම එනවා වට්ස්ඇප් එක පැත්තට. හින්දි සින්දුවක් අහන්න, හින්දි සින්දුවක් අහන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් ඉන්නවා. එයාව මතක් කරන්න ඕනේ. තමයි නදේෂ කුරුණෑගලින් ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම මතක් කරන්න ඕනේ ලක්ෂ්මන් හන්සනෝ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, කවුද? අමායා. අම්පාර ඉඳලා මැසේජ් එකක් දාලා කියනවා ලස්සන සින්දුවකට එකතු වෙන්න ඕනි කියලා. ඒ වගේම මතක් කරන්න ඕනි කවුද මේ රශ්මික. රශ්මික සුපුරුදු විදියට හොරණින් මට මැසේජ් එක දාලා තියෙනවා අක්කා සෞභාග්‍ය එකතු කරගන්න කියලා. ලක්මාල් ඉන්නවා, ලක්මාල්වත් මතක් කරනවා. ඒ වගේම කුරුණෑගලින් මත කට්ටිය වැඩි ඩිලාන ඉන්නවා, ඩිලාන්වත් එකතු කරගන්න. ඒ විතරක් නෙමෙයි හංවැල්ලට යනවා, හංවැල්ලෙත් ඉන්නවා ඩිලාන් කෙනෙක්. ඒ තමයි ඩිලාන් නිරෝෂාව මතක් කරනවා. තාරුණී සම්දීපා මම

0: හවසාහතරයි විනාඩි 45යි දැන් වෙලාව.
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: ජීවිතේ වෙනසක් හොයන ඔබට
0: යතරනේ මේ පෘථිවියට අමතරව හිතන්නකෝ තව කොයි හරි
2: හිතට ශක්තිය
3: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
2: ලස්සනට ඉන්න අලුත් රහස්
5: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
3: කලර්ස් වල පිළි කැම
0: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
2: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
3: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ වගතුට සමවිත ඔබ ළඟ රැඳෙන අපි හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම
3: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝග පිරිවරා අපි එනවා ඔබේ ළඟට
2: දොරින් දොරට මඟ දිගට මුළු වටට
3: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට
2: අද අලුත්කම
6: අනුග්‍රහ
3: ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් දැන් අලුත්ම සුවඳ හයිකින් නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැවත සුවඳින් සරසන්න ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස්
2: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂන් කියා හීරින් සොලූෂන් සමගින් තබන්න අමතන්න 0777-77-7676 ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පූ දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි
3: ඔබේ සුපර්මාකට් එක බිසි කරන්න විතරක් නෙවෙයි ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 077-26610

0: සුබ සඳවක් දෙන් වෙලාව සවස පහයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩේ තහනිය නුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

හවස පහය වෙනට දෙකයි වෙලාව අනවශ්‍ය ප්‍රශ්න ඇසීමෙන් බලකින්න කරුණා කරන්න මොකත්තාද රයි් මදක නොවටස නම්බ එක බින්ඳුව හත්සේ දහට ඇසු නැබැ තුන ඇසු නැබැ තුනාවේ පත් නම්බ එක තියෙනවා ඉතාමත ලෝගලන්ට උන්න කෝල්ල එකක් ගන්න පුළුවන් බින්ඳුව එකයි දෙකයි පන්තිී දහය පන්තිී දහය බින්ඳුව එකයි දෙකයි පන්සේ දහය පන්සේ දහයට කාල් කරන්න පුළුවන් ඉතාමත ලෝකුලන්ට පුළුවන් ටික්ටොක් ලයිව එක පැත්ත යන්න යන්න සුපිම් ඩෝ ටික්ටොක් ලයිව එකට එන්න ටික්ටොක් ලයිව එකට ඇබිල කමින් කරන්න මනින්න ඕන දෙයක් කියන්න බොස් ගැන හන්ඩ එපා බොස් වදාල නෑ නෙමෙතන්ට හරි ඕකේ මේ ඔක්කොම ඔගුල වෙනුවෙන් තමයි තියන්නේ සිින්දුත් ඔගුල වෙනුවෙන් තියෙන අපි වෙන මොනවත් තියෙන අපිට පඩිය තියෙනවානේ අපිට පඩි තියෙනවා ඉතින් අහගෙන ඉන්න තව වෙලා මං ඉන්න අදහස් යෝජනා චෝදනා හැමදේම මට එවන්න මං හරි කැමතියි ඒකට ඒකට තමයි අර නම්බර්ස් ටික මතක් කරේ වගේ මතක තියාගන්න අපේ සුප්‍රීම් රේඩියෝ Facebook ෆෑන් පේජ් එකක් තියෙනවා ඒක ෆලෝ කරලා ලයික් කරලා තියාගන්න මොකද අද දවසේ මං කතා නොකරපු රයිට් කතා කරපු සියලු දේ තව ටිකකින් උඩුගත කරන අප්ලෝඩ් කරනවා කියන්නේ උඩුගත කරනවා නේද අපි උඩුගත කරන්න බලාපොරොත්තු වෙනවා ඈ අප්ලෝඩ් කරනවා අන්න තේරුණා සිංහලෙන් කියන්න මොෝනි තේරෙන්නේ මේගොල්ලෝ පුදුම ඉංග්‍රීසි වැඩක්නේ උඩුගත කරනවා කොහොම තේරෙන්නේ රයිට් අප්ලෝඩ් කරනවා බලාගන්න පුළුවන් වීඩියෝ එකක් තියෙනවා ඒ වීඩියෝ එකේ මම මොනවද කතා කරේ ඒකට කමෙන්ට් කරන්න බලන්න මෙයා වැඩකට නැති දේවල් කතා කරන මේ කිසිම වැඩකට නැති දේවල් තමයි මෙයා කියන්නේ අනේ මෙයා ෂෝක් මෙයා හොඳයි අනේ වගේ අපි යමක් ඉගෙන ගත්ත මේකෙන් කියලා කමෙන්ට් එකක් දාන්න ඒවා ඕනේ බලන්න හරි බලන්න කියලා එච්චරයි කියන්න දෙන අපි යනවා සින්දුවක් අහන්න වෙලාව හවස පහයි

ඉතින් කොහේ පියමලා ගියා අපි එනවා අදරන් අලුත්ගමට. ඒමකටද හදවත්කම් යාකන්න හිතවත්කම් අලුත්කන් අපි රේඩියෝ චාරිකාව සුප්‍රීම් රේඩියෝ. ඔව් අද අලුත්ගම ඉන්නේ. ඒකන අපිනම් නොකියලා යන්නේ නෑ කියලම තමයි යන්නේ. ඔන්න අද දවස පුරාවට අලුත්ගම හැම තැනම ඇවිදලා තියෙන්නේ. හරිද? ඒමකටද අපි ඕගොල්ලන් බලන්න ඇවිල්ලා තියෙන්නේ. අපේ හදවත්කම් යා කරගන්න හිතවත්කම් අලුත් කරගන්න ඉතින් මෙයාවේ. ඒ ගමනට අපිත් එක්ක එකතු වෙලා යන ව්‍යාදරණීය අනුග්‍රහක බවතුන් ගැලයි මේ මතක් කරන්නේ. ස්වභාවික ශාක්සාර 9ක පෝෂණය තියෙන අබා හර්බල් හෙයා කලර් ෂැම්පු එකව දන්නවද? දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් මාකට් එකට ඇවිල්ලා තියෙනවා. හරිද? හිසකෙස් පැටර්න් එක පාලනය කරන, ඔයාගේ හිසකෙස් වර්ධනය කරන්න මෙයා මාර සපෝට් එකක් දෙනවා. ඒ වගේම තමයි අබා හර්බල් බ්ලැක් කෙනා ක්‍රීම් එක. විනාඩි 5කින් දීර්ඝකාල පවතින ස්වභාවික කළු පෙනුමක් ඔය කොණ්ඩෙට ගන්නත් පුළුවන්. හරිද? ට්‍රයි කරලා බලන්න පොඩ්ඩක්. ඒ වගේම තමයි ඔය කන් දෙක ඇහෙනවද? ළමයෝ කන් ඇහෙනවද? ඈ ගන්නවනේ දැපි කොච්චරවත්. දෙයනේ අඩුම තරමේ අවුරුද්දකට වතාවක්වත් ඔය කන් දෙක චෙක් කරගන්න. හොඳ ශ්‍රවණ තත්ත්වයක් තියෙන එක දෛනික ජීවිතේට ඉතාම වැදගත්. දැන් අපි වගේ කට්ටියට නම් ගොඩාක් වැදගත්. අපි කොයි වෙලාවෙත් මොනව හරි යව්වම ඈ ගන්නවා. ඒ කියන්නේ ඇත්තටම අපේ කන් වල දෝෂ තියෙනවා. අපි හිතන්නේ. ඒකට හොඳ සොලූෂන් එකක් ගැන තමයි මම ඔයාලට මතක් කරන්නේ. තමයි විෂන් කෙයා හියරින් සොලූෂන් කියලා කියන්නේ. විෂන් කෙයා හියරින් සොලූෂන් ගැන කියනකොට වෙළඳ පොලේ අඩුව මිලට 10 channel full digital hearing aids ලබා දෙන, hearing aids සඳහා ජීවිත කාලය පුරාම නොමිලේ after sale services ලබා දෙන, ඒ විතරක් නෙමෙයි programming fitting services සියල්ල ජීවිත කාලය පුරාවටම නොමිලේ කරලා දෙන එකම තැන තමයි, එකම විශ්වාසදායක hearing solution provider තමයි vision care hearing solution provider කියලා කියන්නේ. ඒ වගේම ඔයාලට credit card installment විදිහට ගන්නත් පුළුවන්. ඉතින් ඔයත් ළඟම තියෙන vision care ශාකාවට ගිහිල්ලා ඔයාගේ කන් කලාඳුළු පරීක්ෂණය වගේම ඔයාගේ ඇස් දෙකත් පරීක්ෂා කර ගන්න පුළුවන්. මොකද අලුත් ගමට අපි ආපු වෙලාවේදී ඔයාට අපි කූපන් එකක් දෙනවා. ඒ කූපන් එක අරන් ගියත් ඔයාට ඕනේ free of charge වගේ කන් දෙක පරීක්ෂා කර ගන්නවා වගේම ඇස් දෙකත් පරීක්ෂා කර ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම wash room එක සමහර වෙලාවට අපි කොච්චර wash කළා තිබ්බත් ගඳයි. pantry එකේ අපිට නිකන් ওই සීනි ගඳවල් එනවා. එතකොට සමහර වෙලාවට සාලේ. එතකොට සමහර වෙලාවට වාහනේ අම්මෝ ගඳ සාරි බෑ කියලා කියනවා. ඉතින් ඒ වෙලාවට පාවිච්චි කරන්න හොඳ කෙනෙක් වාහනේ ඇතුළේ ඔයාගේ gedara bathroom එක හරි fresh විදිහට නැම් සුවඳින් තියාගන්න ඔයාලට පාවිච්චි කරන්න තියෙන්නේ Godrej එයා පවර් පොකට් ෆ්‍රෙගන්සස් එක. ඔයා දන්නවද එක එක සුවඳ වර්ග ගොඩාක් තියෙනවා. රෝස් ෆ්‍රෙෂ් බ්ලූම්ස් තියෙනවා, එතකට ජැස්මින් ෆ්ලෝරල් ඩිලයිට් එක තියෙනවා, සී බ්‍රීස් එක තියෙනවා, ලැවෙන්ඩර් බ්ලූම්ස් තියෙනවා, ෆ්‍රෙෂ් රෂ් තියෙනවා, ඒ වගේම ලෙමන් ට්‍රෙන්ජ් ඩිලයිට් තියෙනවා. මේ වගේ සුවඳ වර්ග කීපයක් වාඩි තියෙනවා. ඉතින් දින 30ක් පුරාවට ඔයාගේ වොෂ්රූම් එක, ඔයාගේ වාහනේ, ඔයාගේ සාලේ, එතකට ඔයාගේ කුස්සිය නැවුම්ම සුවඳවත්ව තියාගන්න ඔයාට පුළුවන් Godrej එයා පවර් පොකට් ෆ්‍රෙගන්සස් පාවිච්චි කරන්න. ඒ කටියත් එක තමයි අපි අද දවසේ අලුත් ගමට ආවේ. අපි හෙට දවසේ එන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ජූලි මාසේ 31 වෙනිදා අපි එන්නේ කොහෙටද? අලුත්ගමට එන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි වහගෙන ඉන්න FM 89.1 න් 89.3 සුප්‍රීම් රේඩියෝ කියලායි මේ මතක් කරේ. වෙලාව හවස 5:10යි.

0: අනේ ඉතින් සීතේ රජ වෙලා තියෙන්නේ. හවස හතරයි නෙමෙයි, සමාවෙන්න හවස පහයි විනාඩි 16යි. දැන්
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.
3: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
4: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
5: වගතුට සමවිට ඔබ ළඟ රැඳෙන අපි හදින් හද යා කරමින් ගමින් ගමට, නගරයෙන් නගරයට, නැවතත් ඔබ ළඟටම.
4: ඔබේ ගෙදරට, කඩේට, වැඩපළට තෑගි බෝග පිරිවර අපි එනවා ඔබේ ළඟට.
5: දොරින් දොරට, මඟ දිගට, මුළු රටට.
4: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට.
5: හෙට බෙන්තොට
2: අනුග්‍රහ
4: ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැවත් සුවඳින් සරසන්න. ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස්
6: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂන් කියා හියර් ඉන් සොලූෂන් සමගින් තබන්න. අමතන්න 0777 76 76 9. ස්වභාවික ශාක සාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පූ, දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
4: ඔබේ සුපර් මාකට් එක බිසි කරන්න විතරක් නෙවෙයි, ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 0777 76 10 22.
7: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
8: The welcome show.
9: I burns උදෑසනක බලා උදෑසන හද.
8: Supreme Radio the welcome show.
6: සතිය දවස් පහේම උදේ 7ට.
8: The welcome show.
4: අනුග්‍රහය.
10: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
11: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
2: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.

ආර්ථික ප්‍රශ්න අපිට අපේ අධ්‍යාපනයට හරස්සෙන වෙලාවල් නැතුවම නෙවෙයි නේද? හැබැයි එහෙමයි කියලා අපි උත්සාහ අතාරින්න හොඳ නෑ. අපි කොහොමද උත්සාහ කරන්න ඕනි? දෙමව්පියෝ ගොඩාක් වෙලාවට අපි වෙනම මහන්සි වෙන්නේ අපිට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නනේ. ඔයා අහගෙන ඉන්න කෙනෙක් ඔයා දෙමව්පියෝ කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා තමන්ගේ දරුවන්ට යහපත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් වැඩිහිටියෙක් විදිහට ඔයා බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ දරුවෙකුට යහපත් දෙයක් කරන්න ඔය ආසාවෙන් ඉන්නවා නම් ඔයාගේ දරුවව ජපානයේ සමා වෙන චීනයට යවලා උසස් අධ්‍යාපනය ලබාගන්න දෙන්න, එහෙම නැත්නම් ඩිග්‍රී එකක් කරවන්න. ඒක ඔයාට ලොකු අපහසු කාරණාවක් කියලා වට හිතනවා නම් නෑ. ඒකට හොඳ තැනක් තියෙනවා, විශ්වාසවත් තැනක් තියෙනවා. ඔයා දන්නවද ශිෂ්‍යත්ව ලබා දෙන තැනක් තියෙනවා චීනට ගිහිලා උසස් අධ්‍යාපන සේන සැබෑ කරගන්න. 2027 අවුරුද්දටත් ඔන්න චීනට ගිහිල්ලා චීනයේ තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය ලබන්න ශිෂ්‍යත්ව 100ක් පිරිරමන ලංකාවේ තියෙන එකම දැන තමයි චයිනා ලංකා එඩියුකේෂන් කියලා කියන්නේ. විශේෂයෙන්ම බයොලොජිකල් සයන්ස් ඉංජිනියරින්, එතකොට ෆුඩ් සයන්ස් ඉංජිනියරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු විෂයන් කීපයකට ශිෂ්‍යත්ව 100ක් ඔන්න ඒකළු නොමිලේ දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ ලෙවල් පාස් ඔයාට චයින ලංකා එඩියුකේෂන් එකට ගිහිල්ලා එහෙම නැත්නම් ඩොක්ටර් බාගයට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. පූර්ණ කාලීන ශිෂ්‍යත්වය, ඒ වගේම අර්ධකාලීන ශිෂ්‍යත්ව ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. පොඩ්ඩක් කතා කරලා බලන්න මං කිව්වට 0.77.290 ඩොක්ටර් බාගයයි. ඩොක්ටර් බාගයත් චයින ලංකා එඩියුකේෂන් එක හරහා චීනට ගිහිල්ලා උසස් අධ්‍යාපනය කරලා බොහොම අපූරුවට ඇවිල්ලා මෙහෙ වැඩ කරන කෙනෙක්. ඉතින් ඩොක්ටර් බාගය හරි ලස්සනට විස්තර කරලා දෙනවා කෝල් එකක් දුන්නාම. එහෙම නැත්නම් ඔයාලට හිතනවා නම් යන්න ඕනි කියලා බලන්න යන්න. චයින ලංකා එඩියුකේෂන් එක තියෙන කොතනද දන්නවද? ජයවර්ධනපුර හොස්පිටල් එකේ බී ගේට් එකව තමයි තියෙන්නේ. හරිද? ඉතින් ඔයාගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න චීනට යන්න හොඳම තැන තමයි චයින ලංකා එඩියුකේෂන් කියලා කියන්නේ. 5:23යි දැන්.

0: වෙලා මතක් කරනවා හවස පහයි වෙනවනි 31යි.
1: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.77 600 1022. උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක. The Welcome Show.
4: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
0: දන්නවද මේ වෙනිසුලාවෙත් ග්ලැසියර් තිබ්බ කියලා?
5: වෙනිසුලාවේ ග්ලැසියර් තියෙනවා කියලා අහලා තියෙනවා.
0: වෙනිසුලාවට අයිති වෙලා තිබ්බ අවසාන ග්ලැසියරයත් ඔන්න දියවලා ගිහින් තියෙනවා කියලා ආරංචි වුණා. ලා කොරෝනා කියලා කියන්නේ වෙනිසුලාවේ තිබ්බ අන්තිම ග්ලැසියර් කොටස චාමර.
5: අවසාන
0: ග්ලැසියර් කොටස. වෙනිසුලාව වගේම තවත් බොහෝ රටවල් තියෙනවා චාමර තමන්ගේ ග්ලැසියර් ප්‍රමාණය හිමි වෙච්ච. මේක සිද්ධ වෙන්නේ වැඩිපුරම මේ අපි කරන දේවල් නිසාම තමයි. දේශගුණික වෙනස් වීම නිසාම තමයි.
5: ඔව්, කියන්නේ ගෝලි උෂ්ණත්වයේ වැඩිවීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ග්ලැසියර් දිය වෙන්නේ නේ.
1: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
6: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
7: Mixing, mixing, mixing, mixing the
8: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
6: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 WhatsApp කරන්න. කෝල් කරන්න 0112 510 516.
1: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකාලමු.
9: අත් බෙහෙත් වර්ග භාවිතය නිසා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාද වීම සහ අනවශ්‍ය සංකූලතා වැඩිවීම මගින් ඔබගේ ජීවිතාවදානම වැඩි විය හැකි. ඒ පිළිබඳව දැනුවත් වන්න.
1: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

රයිට් දැන් වෙලා පහවස පහය විනාඩි 40ක් වෙනකොට මං යන්න හදන්නේ මාකන්දනට. මාකන්දන මාකන්දන රයිට්. අද දුවගේ උපන්දිනේ එකට අපිට ලස්සන සින්දුවක් දෙන්න මාකන්දන ඉරේෂා නිලන්ති රේනු. මට කියන්නේ මෙන්න මේම. සේනු සේනු මල් මිතේ රේනු. අරි කට්ටියට එකතු කරගන්න සින්දුවකට. හැබැයි දුවගේ නම දාලා නැහැ. ඉතින් මං කොහොමද දුවට විශ් කරන්න? හැබැයි කොහොම වුණත් ඔයාගේ දුවට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා විශ් කරනවා. සුප්‍රීම් රේඩියෝ ටෙම්පෝ ටවුන්. අනේ ඉතින් අපේ ලක්මාල්, ඒ කියන්නේ රුවන්, රුවන් ලක්මාල් ආදරණීය ෆොටෝ එකක් අරගෙන මට එවලා තියෙනවා. ඇඹිලිපිටිය රුවා, ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට.

මට කවිලියන අපේ කවිකාරයමට කෝල් කරයි. තමයි ජගත්. ජගත් පානදුර ඉඳලා මට මෙන්න මෙහෙම කියනවාද. බ්‍රේක් නැතිව කතා කළත් හරි දේ හරියට දෙන්නේ පෙරලා තමයි පිරිසුදු දේ කවදත් කොතනත් ගන්නේ. මැණික් වලට වඩා වටින මැණිකක් නේ මේ ඉන්නේ. අද ඊයේද ආශිකෙල්ල ගැන දෙයියනේ මම දන්නේ. අරෙ වා! Thank you ජගත්, thank you so much. එතකොට ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා ජගත්ගේ කඩේ ගාව. ඔහොම ඉන්න කට්ටිය හලෝ, හයි හයි හැමෝම ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. හරි, එතකොට අපේ තරුණ තිසර ඇවිල්ලා ඉන්න, ඔයාවත් මතක් කරනවා, භාග්‍යව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. හර්ෂණ ප්‍රභාත් ලස්සන සිංදුවක් ඕනි කියලා කියනවා. සිංදු දෙන්නේ අද නෙමෙයි හෙට, අද බැයි ඊළඟට ප්ලේ කරන සිංදුවට මම ආව එකතු කරගන්නවා. ඇනා බොයි ඔයාවත් එකතු කරගන්නවා. සුපිරියා කියනවා මොකද්ද කියලා මම දන්නේ නැත. මං හිතන්නේ ජගත්ගේ කවියට තමයි එහෙම කට්ටිය කියන්නේ. සෙව්වන්දි ආව, සෙව්වන්දි ආදරෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම ස්ටීවිනෝ ආව, වීසි හැන්ඩ් ලූම්ස් ඔයාවත් මතක් කරන්න ඕනි. අසියා ඉනෝ කුරුණෑගලින් ඔයාවත් එකතු කරගන්න. අසියා තමයි බලාගෙන දෙන්නේ. රම්මේ ඉනෝ කුවෙට් වලින් ඔයාවත් එකතු කරගන්න. අනේ ඉතින් අසියා, එහෙනම් අපි යමුද හින්දි සින්දුවක් අහන්න. මොකද කියන්නේ? රයිට්, මෙන්න සින්දුව. සාෂාවත් එකතු කරගන්නවා.

0: වෙලාව හවස 5යි විනාඩි 40යි.
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධවන්න අමතන්න 011 2 864 012.
2: මොකද මේ කොණ්ඩෙ සුදු වෙලා මූණත් කළු වෙලා? ප්‍රශ්නයක්ද?
3: එකක් නෙමේ ප්‍රශ්න ගොඩක්. කොණ්ඩෙ සුදු වෙලා මදිවට හැලෙනවා මේ.
2: හරි හරි, කලර් කරගන්න වෙලා නැහැ. ආ, ඒ ගැන හිතලා මූණ කළු වෙලා. එහෙමනේ, ප්‍රශ්න ඔක්කොටම හරියන්නේ අලුත් අබා හර්බල් බ්ලැක් හෙනා කලර් ෂැම්පෝ.
1: ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබා හර්බල් හෙයා කලර් ෂැම්පෝ දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි. අබා හර්බල් බ්ලැක් හෙනා විනාඩි 5කින් දිගුකල් පවතින ස්වභාවික කළු පෙනුමකට ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්.
1: Travel with Supreme.
4: සතියේ දවස් 5ම The Welcome Show අහන්න.
1: මග තුට සමවිත ඔබ ළඟ රැඳෙන අපි හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම.
4: ඔබේ ගෙදරට, කඩේට, වැඩපළට, තෑගි බෝග පිරිවර අපි එනවා ඔබේ ළඟට.
1: දොරින් දොරට, මඟ දිගට, මුළු රටට.
4: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට.
1: හෙට බෙන්තොට
5: අනුග්‍රහ.
6: ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැවත් සුවඳින් සලසන්න. ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස්
1: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂන් කියා හීරින් සොලූෂන් සමගින් තබන්න. අමතන්න 0777 76 76 10. ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබා හර්බල් හෙයා කලර් ෂැම්පූ දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
6: ඔබේ සුපර් මාකට් එක බිසි කරන්න විතරක් නෙවෙයි, ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 077 26 10 12.
7: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
8: එතකොට දැන් ආදරේ දැනෙනවද?
7: ඔව්. ඔයා මට දෙන ආදරය නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
8: මේ ආදරේ, ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
7: සතියේ දිනවල රාත්‍රී 7ට.
6: අනුග්‍රහය.
9: වාර්තා පිට වාර්තා තඹමේ කෝටි 8 NLB තනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ අහසෙ දිලේ පොළොවේ බලේ කොතන ඇහේ

0: 89.3 Supreme Radio.
1: චීනය කියලා කියන්නේ නැගෙනහිර ආසියාවේ තියෙන බිලියන 1.4කට අධික ජනගහනයක් ඉන්න ලෝකයේ දෙවැනි වැඩිම ජනගහනයක් ඉන්න රටක්. ඉතින් ඒ රටේ අධ්‍යාපන ක්‍රමය ගැන අපිට කතා කරන්න දෙයක් නැහනේ. අධ්‍යාපන සිස්ටම් එක කොහොමද වෙන්නේ කියන එක ඔයාට Google කරලා හොඳට බලාගන්න පුළුවන්. ඉතින් එහෙම Google කරලා ඔයාගේ හිතේ තියෙනවා නම් චීනට ගිහිල්ලා ඔයාගේ උසස් අධ්‍යාපන සිහිනේ සැබෑ කරගන්න, උපාධි සිහිනේ සැබෑ කරගන්න ඒකට යන්න තියෙන හොඳම තැන තමයි චායිනා ලංකා එඩියුකේෂන් එක කියලා කියන්නේ. ආවට ගියට උපාධියක් ගන්නවට වඩා චීනෙට ගිහින්ම හොඳම රාජ්‍ය විශ්වවිද්‍යාලයකින්, චීනයේ තියෙන හොඳම රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ඔයා ආසම විෂයන් එක්කම හොඳම උපාධියක් ගන්න කැමති නම් යන්න ඕනේ චායිනා ලංකා එඩියුකේෂන් එකට. හැබැයි චීනෙන් උපාධියක් ගන්න කියලා වෙන වෙන තැන්වලට අහුවෙලා සල්ලිත් නැති කරගන්න නැතුව, අනාගතේ විනාශ කරගන්නේ නැතුව හොඳම තැනකට තමයි යන්න ඕනේ. ඒකට තමයි චායිනා ලංකා එඩියුකේෂන් එකට යන්න කියලා කියන්නේ. මොකද ඒ ලෙවල් පාස් ඔයාට ලෝකෙ පිළිගත් උපාධියක් හදාරන්න ශිෂ්‍යත්ව පිරිනමන ලංකාවේ එකම තැන චායිනා ලංකා එඩියුකේෂන් ආයතනය. එන්ට්‍රන්ස් එක්සෑම් එකක් තියෙන නිසාම ඔයාට පෙරපුහුණුවක් ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. හැම උපාධි පාඨමාලාවක්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. විශ්වවිද්‍යාලයේ තුලම නවාතැන් පහසුකම් ඇතුළු තවත් බොහෝ පහසුකම් ඔයාට ලබා දෙන නිසා ඔයාට අමතර වියදමකින් තොරව විශ්වවිද්‍යාලයේ ඇතුළෙම නැවතිලා ඔයාගේ අධ්‍යාපන කටයුතු හදාරන්න ඔන්න අවස්ථාව චායිනා ලංකා එඩියුකේෂන් එක හරහා ලබා ගන්න පුළුවන්. කෙමිකල් ඉංජිනියරින්, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි, ෆැෂන් ඩිසයිනින් ඇන්ඩ් ටෙක්ස්ටයිල්ස් ඉංජිනියරින්, බයෝලොජිකල් ඉංජිනියරින්, ඒ වගේම ෆුඩ් සයන්ස් ඉංජිනියරින් වගේ තවත් බොහෝ උපාධි හදාරන්න පුළුවන්. ඒ වගේම මියුසික් ඩිප්ලෝමා උපාධි හදාරන්නත් ඔන්න අවස්ථාව තියෙනවා. චායිනා ලංකා එඩියුකේෂන් එකේ ડોક્ટર භාග්‍යගෙන් හැම විස්තරයක්ම පිළිවෙලට දැනගන්න පුළුවන්. කතා කරන්න 0747290290ට. අනික චායිනා ලංකා එඩියුකේෂන් එක තියෙන්නේ ජයවර්ධනපුර රෝහලේ B-gate 2 අසල කියන එකත් අමතක කරන්න එපා. ඉතින් ඔයාගේ චීනයට ගිහිල්ලා උසස් අධ්‍යාපන සිහිනේ සැබෑ කරගන්න චායිනා ලංකා එඩියුකේෂන් ආයතනයට දැම්ම කතා කරන්න.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: Godrej Air Power Pocket Fragrances then අලුත්ම සුවඳ හයිකි පවර් ජෙල් තාක්ෂණය නිසා සුවඳ දිරදියා පුරා පවතී. නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයක් නැව සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
2: වගතුට සමවිත ඔබ ළඟ රැඳෙන අපි හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම
1: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝග පිරිවරා අපි එනවා ඔබේ ළඟට
2: දොරින් දොරට මඟ දිගට මුළු රටට
1: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට
2: හෙට බෙන්තොට අනුග්‍රහ
1: Godrej Air Power Pocket Fragrances දැන් අලුත්ම සුවඳ හයිකේ නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැව සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances
3: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂන් කියා හේ රින් සොලූෂන් සමගින් තබන්න අමතන්න 0777 76 76 9 ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පූ දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
1: ඔබේ සුපර් මාකට් එක බිසි කරන්න විතරක් නෙවෙයි ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 0777 76 10 32
4: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
5: The welcome show.
1: I burst the bodas and I come along with us on a hunt.
5: Supreme Radio the welcome show.
3: සතිය දවස් පහේම උදේ 7ට.
5: The welcome show.
1: අනුග්‍රහය.
6: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත දිනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගාපව ලොතරැයියේ රුපියල් කෝටියක සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා ඉංගිරියේ ගාමිණී මහතා.
1: මගේ නම ගාමිණී, මම ඉංගිරියේ ඉඳලාවේ. මම NLB ටිකට් එකක් අරගෙන දිනුමක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මම ටිකට් එකක් වැඩිපුර ගන්නවා ඉතින් ටවුන් එකට ගිය වෙලාවකට වෙලාව තමයි දිනුම දැක්කේ. ඊට පස්සේ මං ඇහෙල බාර දීලා දැන් අද වෙනි දවස් වෙනකොට මට මේ මුදල් ලැබිලා දෙනවා. ඉතින් ගොඩක් සන්තෝසයි. NLB එකට ටිකට් වැඩිපුර ගන්න කියලා හැමෝටම මං කියනවා. ඉතින් සෑහෙන දිනුමක්. ඉතින් හරි වාසනාවන්තයි. ඒ අතින් බැලුවම අපේ ජීවිතයේ ඉදිරි ටික ලස්සනට ගෙවාගෙන යන්න පුළුවන්. තරුණ පරම්පරාවටත් කියන්නේ තමන්ට පුළුවන් විදිහට එක ටිකට් එකක් ටිකට් පහක් 10ක් හරි අරගෙන තමන්ගේ අනාගතය සරු කරගන්න හොඳ අත්දැකලක්. සෑහෙන දුක්ඛින්දරණ ජීවිත වෙන. දැන් මේ වගේයක් වැදුනා කියුවාම ඇත්තටම ගොඩක් සන්තෝසයි, සතුටුයි. ජීවිතයේ ඉදිරි කාලේ දැන් මට අවුරුදු 64ක් වෙනවා. ඉදිරි කාලේ ලස්සනට ඉතින් ජීවත් වෙන්න පුළුවන් තමන්ගේ මොලේ කල්පනා කරලා ඒ ගමනක් ගියොත් NLB එකට ඒ ආයතන නිසා තමයි අද අපි සතුටින් ජීවත් වෙන්න ඉදිරි අනාගතය හදාගෙන තියෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: සුප්‍රීම් රේඩියෝ චීනේ නැවතත් ශිෂ්‍යත්ත සීයක් ලංකාව දරුවන්ට බයලොජිකල් ඉංජිනේරින් ෆුඩ් සයින්ස් ඉංජිනේරින් ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ත ඒලෙවල් සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා ඉඩියුකේෂන් ඩොක්ට භාග්‍යා 0870290290 සම්මුඛ පරීක්ෂණ ජුලි 28-29
1: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
2: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහනෝනේ.
0: The Welcome Show. ඇහෙන අහන කතාතර රස කතා ඇහෙන පෑ තුන.
1: දන්නවද මේ වෙනිසුවෙලාවත් ගලසියර තිබ්බ කියලා?
4: වෙනිසුවෙලාවේ ගලසියර තියෙනවා කියලා අහලා තියෙනවා.
1: වෙනිසුවෙලාවට අයිති වෙලා තිබ්බ අවසාන ගලසියරයත් ඔන්න දියවලා ගිහින් තියෙනවා කියලා ආරංචි වුණා. ලා කොරෝනා කියලා කියන්නේ වෙනිසුවෙලාවේ තිබ්බ අන්තිම ගලසියර කොටස චාමර.
4: අවසාන ගලසියර කොටස.
1: ඔව් අවසාන ගලසියර කොටස. වෙනිසුවෙලාව වගේම තවත් බොහෝ රටවල් තියෙනවා චාමර තමන්ගේ ගලසියර් ප්‍රමාණය හිමි වෙච්ච. මේක සිද්ධ වෙන්නේ වැඩිපුරම මේ අපි කරන දේවල් නිසාම තමයි. දේශගුණික වෙනස් වීම නිසාම තමයි.
4: ඔව් කියන්නේ ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ග්ලැසියර් දිය වෙන්නේ නේ.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකලමු.
5: නැවත භාවිතයට ගන්නා භාණ්ඩ ජලය එක් රැස් නොවනසේ ගබඩා කරන්න. ජලය රැස් කරගන්නා ටැංකි, බැරල්, ලිම් සහ වැසිකිලි නිරන්තරයෙන් වසා තබන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

සුප්‍රීම් රේඩියෝ අහගෙනන්න ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නන් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යයෙන්ම මේ පණිවිඩය දැනගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීස මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජය කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසම් මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි

ඒ විදේශ රැකයා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා.

0: பகுத்துட்ட சமவிட ஒபலங்க ரெண்டின்னு அபி හදිල් හද යාකරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම
1: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝග පිරිවරා අපි එනවා ඔබේ ළඟට
0: දොරින් දොරට මඟ දිගට මුළු රටට
1: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට
0: හෙට බෙන්තොට අනුග්‍රහ
1: Godrej Air Power Pocket Fragrances. දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැවත සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
2: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර Vision Care Hair In Solution සමගින් තබන්න. අමතන්න 0777776676. ස්වභාවික ශාක සාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පු දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩීම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
1: ඔබේ සුපර්මාකට් එක විසී කරන්න විතරක් නෙවෙයි ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 0777-206-1012.
3: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
4: එතකොට දැන් ආදරේ දැනෙනවද?
3: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
4: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
3: සතියේ දිනවල රාත්‍රී හතට
1: අනුග්‍රහය.
5: එන්න

0: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ
1: මම බොහොම බය වුණා. මගේ පණ එපා වුණා.
2: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
0: ඉවරයි අද.
2: ආ, කවද දැක්ක හීනේ?
1: මගේ සුදු නෝනේ අලි වැඩි මේ මන.
2: ඕවද බොහොම අපට හිතට දැනෙන සිංහන්න. සතිය දවස් පහේම දවල් එකට
3: සින්දු කැෆේ with Nimesha. Nimesha 89.1 89.3 දිවයින පුරා සිසාරා.

ඉතින් අදට වැඩි ඉවර කරා. අද දවසේ තුවා මාත්‍යක පය දුනක් පුරාවට රැඳලා හිටියා. බොහොම ස්තුතියි. එමනම් හෙට දවසේ හවස 4ට ටෙම්පටවුන් හන්න එකතු වෙන්න කියලා මතක් කරලා යන්නයි හදන්නේ. සුබ රාත්‍රියක් මං ආශි. හෙට සිකුරාදා හම්බ වෙමු අපි.

අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

0: රාත්‍රී 7යි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තිබෙන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

0: විග්‍රහය.
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: මතකයන් ඔබේ

0: ආදරය අපි හැම දවසකම ආදරය ගැන කතා කරනවා, ආදරය ගැන හිතනවා. අපි ජීවිත ඇතුලේ කතා නොකරන ආදරය කියන මාතෘකාවේ එක එක පැතිකඩ යන තියෙනවා. තවමත් අපි කතා කරන්න උත්සාහ කරේවත් නැති, වචන කරන්න උත්සාහ කරන, හිතන්න උත්සාහ කරන, ඒ කතාව ආය ආයේ ලෝකෙට කියන්න උත්සාහ කරන ඒ සුන්දර හදවත් තුළට මේ ඩ්‍රීම් රයිට් තුළින් අද දවසේදීත් අපි අවස්ථාව සලසලා දෙනවා ආදරය ගැන ආදරෙන් කතා කරන්න. හදවත් ඇතුලේ තියෙන සුන්දර ආදරේ මුළු ලෝකෙටම ඇහෙන්න කියන්න අද දවසේදීත් අපි සූදානම් ඔයත් එක්ක. හතේ ඉඳලා රාත්‍රි 10 වෙනකම් මේ ලස්සන හොරා තුන අපි ඔයා වෙනුවෙන් වෙන් කරන්නේ ආදරය පිරුණු හදවත් වලට ආදරණීය නවාතැන් පලක් වෙන්න. එන්න මේ පැත්තට.
1: ආදරය ගැන කතා කරන්න අපිට එක දවසක් එක තප්පරයක් එක හෝරාවක් සමහරක් වෙලාවල් වලට මදි. විශේෂයෙන්ම තප්පරයක් නම් අපිට කොහොමත්ම මදි. ආදරය කියන්නේ ඒ තරමටම කතා කරන්න පුළුවන් මාතෘකාවක්. කොතන ආදරය නැත්තේ, කොතන ආදරය තියෙන්නේ, මෙන්න මේ වගේ ගොඩාක් දේවල් ගැන ආදරයේදී අපිට එක එක විදිහට කතා කරන්න පුළුවන්. අදත් කතා කරමු ඒ සුන්දර මාතෘකාව ගැන. ටිකට මහගෙන ඉන්න ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ට්‍රිම් නයිට්. මම මනිෂා.
0: මම හසිත.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ.
1: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට හදවත්කම් ව්‍යාකෙන ආදරණීය රේඩියෝ චාරිකාවක් අද දවසේදී අලුත්කමින් ආරම්භ කරන්න අපිට පුළුවන්කම ලැබුණා. ඉතින් අද අලුත්කමට ආව වගේ හෙට දවසේදී තව තැනකටත් එන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ තැන කොහෙද කියලා මං කියන්නම්. හැබැයි දැම්ම නෙවෙයි. ඉතින් අලුත්කමට ගියපු මේ ගමන ලස්සන කරන්න අපිත් එක්ක ආදරෙන් අත්වල් බැඳගත් පිරිසක් ඉන්නවා. ඒ කට්ටිය ගැන අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. අපිත් එක්ක අබා හර්බල් බ්ලැක් හෙන ඔන්න මේ ගමනට ආදරෙන් අත්වල් බැඳගෙන ඉන්නවා. ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබා හර්බල් හෙයා කලර් ෂැම්පෝ ඔන්න දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් තමයි ඔයාගේ අතර ලැබෙන. ඉතින් මේ නිසා හිසකෙස් වැටීම පාලනය කළා හිසකෙස් වර්ධනය කරන්නත් උපකාරී වෙනවා. අබා හර්බල් බ්ලැක් හෙන විනාඩි 5කින් දිකුකල් පවතින ස්වභාවික කළු පෙනුමක් ඔයාට ලබා ගන්න උදව් කරන. ඔය විදිහට තමයි අබා හර්බල් බ්ලැක් හෙන අපිත් එක්ක ආදරෙන් අත්වල් බැඳගන්නේ. ඒ වගේම තමයි ලස්සන ගැන හිතනවා වගේම පරිස්සම ගැන අපි හිතන්න ඕනනේ. අපි ගොඩක් වෙලාවට අපේ කොලෙස්ටරෝල් ටික, දියවැඩියාව, ඇස් මේ හැම දෙයක්ම වසරකට පාරක් පරීක්ෂා කරගන්නවානේ. හැබැයි අපිට අමතක වෙන දෙයක් තමයි අපේ ශ්‍රවණ තත්ත්වය පරීක්ෂා කරගන්නවා කියන්නේ. ඇත්තටම ශ්‍රවණ තත්ත්වයත් ඒ විදිහට අපිට පරීක්ෂා කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් අපිට හොඳ ශ්‍රවණයක් දීර්ඝ කාලයක් පවත්වා ගන්න පුළුවන්කමක් දෙනවා. ඉතින් මේ වැඩේට කියාපුම විශ්වාසදායක තැන තමයි විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් කියලා කියන්නේ. වෙළඳපොලේ අඩුම මිලට චැනල් 10 සඳහා සම්පූර්ණ ඩිජිටල් ශ්‍රවණාධාර ලබා දෙන, එවිතරක් නෙවෙයි ජීවිත කාලය පුරාම නොමිලේ ආෆ්ටර් සේල් සර්විසස් ලබා දෙන, රීප්‍රෝග්‍රෑමින්, ෆිටින් සර්විසස්, මේ හැම දෙයක්ම ජීවිත කාලය පුරාම නොමිලේ කරලා දෙන එකම විශ්වාසදායක තැන තමයි විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් ප්‍රොවයිඩර් කියලා කියන්නේ. එහෙමනම් ඉතින් ඔයාට ආසන්නම විෂන් කෙයා ශාකාවට ගියොත් ඔයාගේ කන් දෙක වගේම කන් කලාතුරු පරීක්ෂාවත් ඔන්න නොමිලේම ඔයාට කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඉතින් අපි දෙන කූපන් එක අරගෙන ගියොත් තමයි ඔයාට ඒ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඔයාගේ ඇස් දෙකත් ඔයාට නොමිලේම පරීක්ෂා කරගන්න පුළුවන්කම හම්බ වෙනවා. ඉතින් ওই විදිහට තමයි අපිත් එක්ක විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් අත්වල් බැඳගෙන ඉන්නේ. ඒ වගේම අපි සුවඳට ඉන්න හැරි කැමතිනේ. එක එක දවස් එක එක සුවඳට අපි ඉන්න තැන තියෙනවා නම් ඒක ඇත්තටම වෙනම හැඟීමක්නේ. ඔන්නේ හැඟීම අපිට දෙන කෙනෙකුත් අපිත් එක්ක අද දවසේදී ආදරෙන් අත්වල් බැඳගෙන ඉන්නවා. ඒ තමයි ගොඩ්රිජ් එයා පවර් පොකට් ෆ්‍රේග්‍රන්ස් කියලා කියන්නේ. දැන් ඔන්න අලුත්ම අලුත් සුවඳ 6කින් තමයි ඔයාගේ අතට ලැබෙන්නේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ පවර් ජෙල් තාක්ෂණය නිසා සුවඳ දින 30ක් පුරා දීර්ඝ කාලයක් ඔයාට තියාගන්න පුළුවන්කමක් හම්බ වෙනවා. ඉතින් රෝස් ෆ්‍රෙෂ්, ඒ වගේම ජස්මින්, එතකොට ලැවෙන්ඩර්, බෙරි, ලෙමන් මේ වගේ එකින් එකින් ඔකී සුවඳ වර්ග ගොඩකින් තමයි ගොඩ්රිජ් එයා පවර් පොකට් ෆ්‍රේග්‍රන්ස් දැන් ඔයාගේ අතට ලැබෙන්නේ. ඉතින් මේ නිසා ඔයාගේ ගෙදර, බාත්රූම් එක, ඒ වගේම ඔයාගේ මෝටර් රථයත් නැවුම් සුවඳින් සරස ගන්න ඔයාට පුළුවන්කම හම්බ වෙනවා. ඉතින් අද දවසේදී ඔය විදිහට තමයි ගොඩ්රිජ් එයා පවර් පොකට් ෆ්‍රේග්‍රන්ස් අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න. ඉතින් මෙන්න මේ කියන ආදරණීය අනුග්‍රහක බවතුන් එකතු කරගෙන තමයි අද දවසේදී අලුත්කම ඉන්න ඔයාව හොයාගෙන ආවේ. ඉතින් අද 12 අදීරේ ආරම්භක දවස, අලුත්කමින් හෙට දවසේදී, ඒ කියන්නේ 31 පේනවා බෙන්තොට ඉන්න ආදරණීය ඔයාව හොයාගෙන. එහෙමනම් ඉතින් බෙන්තොට ඉන්න ඔයාටත් කරන්න තියෙන්නේ දිගටම ඔය විදිහටම 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කෙහෙම අහගෙන හිටියොත් ඇතෙක් බරට තෑකේ දිනා ගන්න ඔයාට ඔයාගෙම කරගන්න ඕනේ හෙට දවසේදීත් අවස්ථාව හම්බ වෙනවා.

0: සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියෙන් රුපියල් කෝටි දෙක හමාරක ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා කුරුණෑගල සුමනපාල මහතා.
1: මට මාසයක් දෙකක් ඇතුළත මහජන සම්පතේ රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලකුත් ඒ වගේම ප්‍රථම ත්‍යාගයේ කෝටි දෙක හමාරක. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් ගොඩක් විශ්වාස කරනවා ඉදිරියටත් ඒ වගේම මම ඒක අත්තරින්නේ හැමදාම ටිකට් 500ක් ගන්න ප්‍රතිඵලයක් ඇත්තටම තියෙනවා, විශ්වාසකුත් තියෙනවා. ඉතින් ඒ විශ්වාසයක් තියාගෙන ගන්න තරුණ පරම්පරාවට කියන්නේ අර මට මේක ඇදෙයිද නැද්ද කියලා හිතන්නේ නැතුව විශ්වාසයක් තියාගෙන මට යම් කිසි දවසක ඇදෙයි අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ ලැබෙන මුදල මම ව්‍යාපාර කටයුතු වලට යොදවලා වැඩි දියුණු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
2: දන්නවද මේ වෙනිසුලාවෙත් ග්ලැසියර් තිබ්බ කියලා?
3: වෙනිසුලාවේ ග්ලැසියර් තියෙනවා කියලා අහලා තියෙනවා.
2: වෙනිසුලාවට අයිති වෙලා තිබ්බ අවසාන ග්ලැසියරයත් ඔන්න දියවලා ගිහින් තියෙනවා කියලා ආරංචි වුණා. ලා කොරෝනා කියලා කියන්නේ වෙනිසුලාවේ තිබ්බ අන්තිම ග්ලැසියර් කොටස. චාමර
3: අවසාන ග්ලැසියර් කොටස.
2: ඔව්, අවසාන ග්ලැසියර් කොටස. වෙනිසුලාව වගේම තවත් බොහෝ රටවල් තියෙනවා චාමර තමන්ගේ ග්ලැසියර් ප්‍රමාණය හිමි වෙච්ච. මේක සිද්ධ වෙන්නේ වැඩිපුරම මේ අපි කරන දේවල් නිසාම තමයි, දේශගුණික වෙනස් වීම නිසාම තමයි.
3: ඔව්, කියන්නේ ගෝලි උෂ්ණත්වයේ වැඩිවීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ග්ලැසියර් දිය වෙන්නේ නේ.
4: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ලොව සුන්දරතම පාරාදීසේ
5: මන බැඳුණු ඇසෙන්නු ගැටුණු තන් සොයා උතුම් යම් සංචාරයක්.
4: Travel with Supreme.
5: සතියේ දවස් පහේම
6: The Welcome Show අහන්න.
7: 89.1, 89.3 Supreme Radio.

0: දිවයින පුරා සිසාරා.
1: අපේ ජීවිතයේ තියෙන හීන හැබෑ කරලා දෙන්න අපිට කෙනෙක් ඉන්නවා. අපි සහායට. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලය. අපි හැම දවසකම කියනවනේ නේද ජාතික ලොතරැයි මණ්ඩලය අපිට කොයිතරම් නම් දේවල් දෙනවද කියලා.
2: අනිවාර්යයෙන්ම.
1: ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉන්නෙම අපේ හීන හැබෑ කරලා දෙන්න. ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතිය මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයිය ඔයාගේ ජීවිතයේ සිහින දිනවන බවට සාක්ෂි දරමින් තව තවත් ඔන්න සාක්ෂි දරලා තියෙනවා. ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේවර විටත් ඔබව ජයග්‍රහකයෙකු කරලා හමාරයි කියන කාරණාව තමයි අපි මේ කියන්නේ. ධන නිධාන ලොතරැයි ආලවේ තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාග ලාභියා රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් හිමි කර දෙමින් කන්ද උඩරටින් බිහි කරන්න හැකියාවක් ලැබලා තියෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට. ඒ විතරක් නෙවෙයි කඩුවෙල ප්‍රදේශයේ මනෝජ් විජේසිංහ මහතා ආලවි කළ ලොතරැයිපත් අතරින් ධන නිධානයේ දෙවන සුපිරි ත්‍යාග ලාභියා බිහි කරන්නත් හැකියාවක් ලැබලා තියෙනවා. ඒ රුපියල් 9,31,00,000කට අධික මුදලක් ඒ ජයග්‍රාහකයාට හිමි කර දෙමින්.
2: ඔව්, ඉතින් ධන නිධාන ලොතරැයි ආලවිය තුළින් මේ වසරේදී, ඒ කියන්නේ 2026 වර්ෂය තුලදී ජූලි මාසයේ වෙද්දී සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් බිහි කළා වගේම 120 ත්‍යාගලාභීන් 35 දෙනෙකු වගේම 102 ත්‍යාගලාභීන් 451 දෙනෙක් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ ධන නිධානයට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් දශක 6කට වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දෙනවා කියන එක ලේසි පහසු කරනාවක් නෙවෙයි. හැබැයි ඒ කරනාව හරියටම අකුරට කරපු එකම කෙනා තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ඉතින් සතිය දින හතම දිනුම්ම දෙන ධන නිධාන ලොතරැයි අලවිය තුළින් ඍජුවම රටේ එකබද අරමුදලට දායකත්වය සපයනවා. ඒ කියන්නේ අපි නොදැනුවත්වම අපි අපේ රටේ සංවර්ධන ක්‍රියාවලියට දායකත්වය ලබා දෙනවා කියන දේ. එහෙමනම් ඉතින් කියන්න තියෙන්නේ තවත් බල ඉන්න එපා. දකින දකින තැනින් බලන තැනින් ධන නිධාන ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී අරගෙන මීළඟ කෝටිපති ත්‍යාගය ඔයාගෙම කරගන්න ඔයාටත් අවස්ථාව තියෙනවා. ඉතින් ඔයාත් කෝටිපතියෙකු විසිලක්ෂපතියෙකු වෙන ගමන් සුපුරුදු තෑගි වලට අමතරව සෑම ඉරිදා දවසකම දිනුම් මදින සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කරගන්න කියන දේ මතක් කරනවා. ජාතිය මහා ධන සම්පත ධන නිධානය එහෙමනම් ඉතින් ඔයාත් මිලදී අරගෙන ඔයාගෙත් කෝටිපති සිහින සබෑ කරගන්න පුළුවන් වාසනාව ලැබෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාද වතේ හැමදාමත් නිරන්තරයෙන් මරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.
3: මතකයන් ඔබේ සිතේ තබාගෙන
0: Dream Night Supreme Radio.

0: පුංචිම පුංචි පිම්බර නිවාඩුවකට පස්ස තමයි හසිත ආයෙමත් ආදරය ගැන කතා කරන්නේ. ආදරය ගැන ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා කියලා අපි ආරම්භයේදීම කිව්වනේ. මම පුංචි ප්‍රශ්නයක් අහන්නද?
1: අහන්න බලන්න.
0: හසිත අහලා තියෙනවද ආදරය කරන්න එක මාත්‍රාවක් තියෙනවා කියන කතාව?
1: නෑ, ආදරයට එක මාත්‍රාවක් කියලා දෙයක් නැහැ. ගොඩාක් අය තමන්ට පුළුවන් ඉදිරිනේ ආදරය දෙන්නේ. සීමාව ඉක්මවා ආදරය කරන්න තමයි හැම කෙනෙකුම බලාපොරොත්තු වෙන්නේ, තමන්ට පුළුවන් විදිහට.
0: ඒක ඔයාගේ උත්තරේ. ඇත්තටම ටිකක් හොඳට කල්පනා කරලා බැලුවොත් මට එක්තරා දවසක කෙනෙක්ගේ කතාවක් මතක් වෙනවා. ඒ කෙනා මට කියනවා ආදරය කරන්න එක මාත්‍රාවක් තියෙනවා කියලා. ඔන්න ඔය ප්‍රශ්නම තමයි මමත් ඔයාගෙන් ඇහුවේ. ඉතින් මේ ගැන මමත් පුංචි වෙලාවක් අරගෙන කල්පනා කරලා බැලුවට පස්සේ ඇත්තටම අති මාත්‍රාවෙන් ආදරය කරහමත් කලකදී මිනිස්සුන්ට අපි වෙපා කියලා අපි අත්හැරලා දාලා ගියාට පස්සේ අපිට හොයාගන්න බැරි වෙනවා හසිත අපි කොතනද ඉන්නේ කියලා. අන්න ඒකයි මම ඔයාගෙන් ඇහුවේ ආදරය කරන්න මාත්‍රාවක් තියෙනවද කියලා. ඔව්, ආදරය කරන්නත් මාත්‍රාවක් තියෙනවා.
1: ඇත්ත, දරන්න පුළුවන් මාත්‍රාවකෙන් ආදරය කළාම ඇත්තටම හරි ලේසි. මොකද හැම කෙනෙක්ම ආදරය කරන්නේ තමන්ට පුළුවන් පරිමාණයෙන්. ආදරය කරන කෙනෙක්ට තමන්ගේ පාඩුවේ ආදරය කරන්න අපි ඉඩ දෙන්න ඕනේ. නිදහස තුළින් අවංකව ආදරය කරන කෙනෙක්ගේ ආදරය තව තවත් වැඩි දියුණු වෙනවා. ඉතින් අපි යට නිදහස දෙන්න ඕනේ, යට පුළුවන් විදිහට ආදරය කරන්න. කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන ආදරේ ලබන්න නම් නිදහස අනිවාර්යෙන්ම අවශ්‍යයි. මම කියන්නේ සුන්දර ආදරණීය මිනිස්සුන්ට අපි ඒ නිදහස අනිවාර්යෙන්ම ලබා දෙන්න ඕනේ.

0: Supreme Radio. ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
1: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
0: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
2: The welcome show.
3: I burn subodas rakavala udasana
2: hala. Supreme Radio the welcome show.
0: Satya davas pahema udey hatata.
2: The welcome show.
3: Anugrahaya.
4: Wartha pita wartha tambeme koti ate NLV tanade tahane loturaiye rupiyal koti 13.98 ikma wu dewanta supiritya galaba dibin rathi sangwardaneta dewanta shaktiyak wemin obath dinawa ratat dinawana jathiye mahatana sampatha tanani tahane biladi gena obath koti patiyak wan.
5: Engineeru ek vidiyata mudalata wada pramithiya mage වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.
7: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකනමු.
8: ඩෙංගු මතුරුවන් බහුලව ගැවසෙන්නේ නිවස අවට පරිසරයේ සහ ඉවත දමන ලද පිරිසිදු ජලයේ රැඳෙන බඳුන් තුලයි. ඒ පිළිබඳව වැඩි අවධානයකින් සිටින්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
9: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
10: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: අපි හැමෝම කැමතිනි සම්පතක් වෙන්න හසිතා.
1: අනිවාර්යෙන්. ඉතින් සම්පත් කියන දේවල් අපේ ජීවිතයට ලැබෙන්න නියමිතව තියෙනවා. ලැබෙන්න අපි උත්සාහ කරන්න තෝරන්නේ සම්පත් කියන දේවල් නේද?
0: අපි වෙලාවකට උත්සාහ කරනවා තව කෙනෙක්ගේ ජීවිතයට සම්පතක් වෙන්න.
1: අනිවාර්යෙන්.
0: හැබැයි ඉතින් ඒක හැම නිකන් ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි හසිත. දැන් සම්පත් ගැන කතා කරනකොට අපිට එකපාර්ට් මතක් වෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.
1: අනිවාර්යෙන්. ජාතික ලොතරැයි මණ්ඩලය දශක ගණනාවක් තිස්සේ අපිත් එක්ක රැඳිලා ඉන්න සම්පතක් ගැන තමයි මේ අපිට මතක් වෙන්නේ.
0: අනිවාර්යෙන්ම මේ තමයි මහජන සම්පත කියලා කියන්නේ. දැන් මහජන සම්පත ගැන මේ විදිහට මතක් වෙනකොට දැන් අපිට මතක් වෙන තවත් සම්පතක් තමයි අද සම්පත කියලා කියන්නේ. අද වියදමට ගැළපෙනම සම්පතත් මහජන සම්පත ගැන මතක් කරනකොට අපිට මතක් වෙනවා. ඉතින් මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් අද සම්පත ජයග්‍රහකයන් තෝරා ගන්නවා. ඒ අනුව ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමේ රුපියල් 250,000ක මුදල් තෑගි වන දිනා ගන්න පුළුවන් කමක් තියෙනවා. අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 50,000ක මුදල් තෑගිත් අද සම්පත ලොතරැයි හරහා දිනා ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඒ විතරක් නෙමෙයි, අවසාන අංක 3 ගැළපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගිවා දිනා ගන්නකොට අනෙකුත් සෙසු ත්‍යාග සමගින් අද සම්පත ලොතරැයි පතරහා ඔයාට වැඩිවැඩියෙන් ත්‍යාග දිනා ගන්න හැකියාවක් තියෙනවා. මේ මතක් කරන්නේ අද වියදමට ගැළපෙනම අද සම්පත ලොතරැයි පත් වැඩිවැඩියෙන් මිලදී ගන්න හීනෙකින් එක හැබෑ කරගන්න කියලා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ නිරන්තරයෙන්ම ඔයාලකට අරගෙන ඉන්න වෙන කවුරුත් නෙවෙයි ජාතික ලොතරැයි මණ්ඩලය.
2: මතකයන් ඔබේ සිතේ තබාගෙන
3: Dream Night Supreme Radio.

ආතරේ කරද්දී නිදහස කියන තේ අනිවාර්යෙන් වුණේනේ. ඉතින් අපි නිදහස ගැන කතා කරා. ඒ කතා කරපු නිදහස තුළ අපි ආදරය ගැන එක එක දේවල් තව තවත් කතා කරන්න උත්සාහ කරනවා. මේ හිත ඇතුලේ ආදරය ගැන කොයිතරම් දේවල් කතා කරන්න තියෙනවද? කොයිතරම් දේවල් අපි කතා කරලා නැද්ද? අද දවසේදීත් අපි සූදානම් රාත්‍රී 10 වෙනකන් මේ සුන්දර රාත්‍රිය ඔයා වෙනුවෙන් වෙක් කරන්න. ඔය හදවතේ ඇතුලේ තියෙන ඒ ලස්සන කතාව මුළු ලෝකෙටම ඇහෙන්න ආදරෙන් කියන්න. ඔයාට පුළුවන් මේ පැතර කෝල් එකක් ගන්න. 011-510-510 අපේ හොට්ලයින් නම් දෙක. ඔයාට පුළුවන් මේ පැතර වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න. 0718-893-893 දෙකටම අහගෙන ඉන්න. අපිට පුළුවන් ඔය හදවතේ ඇතුලේ තියෙන ඕනෑම දෙයක් ගැන කතා කරන්න. ආදරේ විතරක් නෙමෙයි, ඔයාගේ ජීවිතේ ඕනෑම පැතිකඩක් ගැන අපි මේ රාත්‍රියේදී ආදරෙන් කතා කරන්න සූදානම්. එන්න මේ පැත්තට. දෙකන මහගෙන ඉන්න. 89.1 89.3 ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: 89.3 Supreme Radio
1: Fiber Laser, CNC Laser, Plastic Laser சமக நவீன லேசர் தாக்ஷனின் சமருப்பலக்க பதக்கம் பாசல் நிலலாஞ்சன நாம போர்தன் அனர்கனிமாவுக்கின் வெள்ளங்கள் பான்சலசல ஓப்னிம் பிடக்ஷன் வெதின் அமுதன்ன பிந்துவைக்கை கைதிக்கை ஹத்சியதிஸ் நவியை ஏகசியா சுவட்ட
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: ඉවතරන මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද
1: හිතට ශක්තිය
2: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
1: ලස්සනට ඉන්න අලුත් රහස්
3: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
2: කලර්ස් රසගුණ පිළිකෑම
5: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
1: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
2: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
1: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
6: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
2: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න
7: mixing mixing mixing mixing the
8: සුබලා කුලින් තනද
6: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්
2: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 වට්ස්ඇප් කරන්න කෝල් කරන්න 0112 510 510
9: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ

0: සුප්‍රම් රේඩියෝ දොරින් දොරට හදපත්කම් ව්‍යාකරන ආදරණී රේඩියෝ චාරිකාව හත දවසේදී අලුත්කමින් ආරම්භ කරට අපිට පුළුවන්කම ලැබුණ. ඉතින් අද අලුත්කමට ආව වගේ ම හෙට දවසේද තව තැනකටත් එන්න අපි බලාපොරොත්තුවරෝ. ඒතන කොහෙද කියලා මං කියන්නම්. හැබැයි දැම්ම නෙවේ. ඉතින් අලුත්කමට ගියපු මේ ගමන ලස්සන කරන්න අපිත් එක්ක ආදරෙන් අත්වල් බැඳගත්ත පිරිසක් ඉන්න වයකටියගෙන අනිවාර්යම මතක් කරන්න ඕනේ. අපිත් එක්ක අබා හර්බල් බ්ලැක් හෙන ඔන්න මේ ගමනට ආදරෙන් අත්වල් බැඳගෙන ඉන්නවා. ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබා හර්බල් හෙයා කලර් ෂැම්පෝ ඔන්න දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් තමයි වාගේ අතර ලැබෙන. ඉතින් මේ නිසා හිසකෙස් වැටීම පාලනය කළා හිසකෙස් වර්ධනය කරන්නත් උපකාරී වෙනවා. අබා හර්බල් බ්ලැක් හෙනා විනාඩි 5කින් දිකුකල් පවතින ස්වභාවික කළු පෙනුමක් ඔයාට ලබා ගන්න උදව් කරන. ඔය විදිහට තමයි අබා හර්බල් බ්ලැක් හෙනා පිත කාදරෙන් අත්වල් බැඳගන්නේ. ඒ වගේම තමයි ලස්සන ගැන හිතනවා වගේම පරිස්සම ගැන අපි හිතන්න ඕනනේ. අපි ගොඩක් වෙලාවට අපේ කොලෙස්ටරෝල් ටික, දියවැඩියාව, ඇස් මේ හැම දෙයක්ම වසරකට පාරක් පරීක්ෂා කරගන්නවානේ. හැබැයි අපිට අමතක වෙන දෙයක් තමයි අපේ ශ්‍රවණ තත්ත්වය පරීක්ෂා කරගන්නවා කියන්නේ. ඇත්තටම ශ්‍රවණ තත්ත්වයත් ඒ විදිහට අපිට පරීක්ෂා කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් අපිට හොඳ ශ්‍රවණයක් දීර්ඝ කාලයක් පවත්වා ගන්න පුළුවන්කමක් දෙනවා. ඉතින් මේ වැඩේට කියාපුම විශ්වාසදායක තැන තමයි විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් කියලා කියන්නේ. වෙළඳපොලේ අඩුම මිලට චැනල් 10 සඳහා සම්පූර්ණ ඩිජිටල් ශ්‍රවණාධාර ලබා දෙන, එවිතරක් නෙවෙයි ජීවිත කාලයේ පුරාම නොමිලේ ආෆ්ටර් සේල් සර්විසස් ලබා දෙන, රීප්‍රෝග්‍රෑමින්, ෆිටින් සර්විසස්, මේ හැම දෙයක්ම ජීවිත කාලයේ පුරාම නොමිලේ කරලා දෙන එකම විශ්වාසදායක තැන තමයි විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් ප්‍රොවයිඩර් කියලා කියන්නේ. එහෙමනම් ඉතින් ඔයාට ආසන්නම විෂන් කෙයා ශාකාවට ගියොත් ඔයාගේ කන් දෙක වගේම කන් කලාතුරු පරීක්ෂාවත් ඔන්න නොමිලේම ඔයාට කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඉතින් අපි දෙන කූපන් එක අරගෙන ගියොත් තමයි ඔයාට ඒ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඔයාගේ ඇස් දෙකත් ඔයාට නොමිලේම පරීක්ෂා කරගන්න පුළුවන්කම හම්බ වෙනවා. ඉතින් ওই විදිහට තමයි අපිත් එක්ක විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් අත්වල් බැඳගෙන ඉන්නේ. ඒ වගේම අපි සුවඳට ඉන්න හැර කැමතිනේ. එක එක දවස් එක එක සුවඳට අපි ඉන්න තැන තියෙනවා නම් ඒක ඇත්තටම වෙනම හැඟීමක්නේ. ඔන්නේ හැඟීම අපිට දෙන කෙනෙකුත් අපිත් එක්ක අද දවසේදී ආදරෙන් අත්වල් බැඳගෙන ඉන්නවා. ඒ තමයි ගොඩ්රිච් එයා පවර් පොකට් ෆ්‍රේග්‍රන්ස් කියලා කියන්නේ. දැන් ඔන්න අලුත්ම අලුත් සුවඳ 6කින් තමයි ඔයාගේ අතට ලැබෙන්නේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ පවර් ජෙල් තාක්ෂණය නිසා සුවඳ දින 30ක් පුරා දීර්ඝ කාලයක් ඔයාට තියාගන්න පුළුවන්කමක් හම්බ වෙනවා. ඉතින් රෝස් ෆ්‍රෙෂ්, ඒ වගේම ජස්මින්, එතකොට ලැවෙන්ඩර්, බෙරි, ලෙමන් මේ වගේ එකින් එකී නොකී සුවඳ වර්ග ගොඩකින් තමයි ගොඩ්රිච් එයා පවර් පොකට් ෆ්‍රේග්‍රන්ස් දැන් ඔයාගේ අතට ලැබෙන්නේ. ඉතින් මේ නිසා ඔයාගේ ගෙදර බාත්රූම් එක, ඒ වගේම ඔයාගේ මෝටර් රථයත් නැවුම් සුවඳින් සරස ගන්න ඔයාට පුළුවන්කම හම්බ වෙනවා. ඉතින් අද දවසේදී ඔය විදිහට තමයි ගොඩ්රිච් එයා පවර් පොකට් ෆ්‍රේග්‍රන්ස් අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නේ. ඉතින් මෙන්න මේ කියන ආදරණීය අනුග්‍රහක බවතුන් එකතු කරගෙන තමයි අද දවසේදී අලුත්කම ඉන්න ඔයාව හොයාගෙන ආවේ. ඉතින් අද 12 අදීරේ ආරම්භක දවස, අලුත්කමින් හෙට දවසේදී, ඒ කියන්නේ 31 පේනවා බෙන්තොට ඉන්න ආදරණීය ඔයාව හොයාගෙන. එහෙමනම් ඉතින් බෙන්තොට ඉන්න ඔයාටත් කරන්න තියෙන්නේ දිගටම ඔය විදිහටම 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කෙහෙම අහගෙන හිටියොත් ඇතෙක් බරට තෑකේ දිනා ගන්න ඔයාට ඔයාගෙම කරගන්න ඕනේ හෙට දවසේදීත් අවස්ථාව හම්බ වෙනවා.
1: මතකයන් ඔබේ සිතේ තබාගෙන
2: Dream Night Supreme Radio.

0: ආදරය කියන්නේ අපි මොනදේ මොන විදිහට ආදරය ඇතුලේ කතා කරත් හරි ලස්සන බැඳීමකටනේ හසිත. ඉතින් ඇත්තටම දෙන්නට දෙන්න අවංකයි නම්, දෙන්නට දෙන්න විශ්වාසයි නම්, ඒ වගේම ආදරයත් කවමදාකවත් මේ දෙන්නගෙන් වෙන් කරන්න බැයි නම් ඇත්තටම අන්න එතන ආදරය තියෙනවා හසිත. එතන අපිට හරි ලස්සන විශ්වාසවන්ත ආදරයක් ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් දැන් මේ වෙලාවේ මේ කතාව අහගෙන ඉන්න කෙනෙක්ට මේ වගේ ආදරයක් තියෙනවා නම් මතක තියාගන්න, ඔයා ඇත්තටම වාසනාවන්ත කෙනෙක්. මොකද මේ ලෝකේ මිනිස්සු ගොඩකට නොලැබෙන ආදරයක් තමයි ඔයාට මේ වෙලාවේ ඔය විදිහට ලැබිලා තියෙන්නේ. එහෙම නේද?
1: අනිවාර්යෙන්ම මනිෂා, ආදරය කරන දෙන්නෙක් අතර තියෙන්න මොනිතයක් මේ අවංකකම සහ විශ්වාසය කියන දේ. සම්බන්ධතාවයක් ආදරයක් සාර්ථක වෙන්න නම් මේ දේ අනිවාර්යයි. විශ්වාසය විශේෂයෙන්ම. අවංකවම විශ්වාසය පළදුණු දවසක එක එක ප්‍රශ්න එක්කම පැටලිලා ආදරය ගැන කලකිරීම පවා ඇති වෙන්න පුළුවන්. ගොඩනගා ගන්න ඕනිම දේ නැතුව මොන සතුටක්ද නේද? ලස්සනට ආදරය කරන නම් විශ්වාසය අවංකකම තව ගොඩාක් දේවල් ඕනේ. විශේෂයෙන්ම විශ්වාසය ගැන හිතන්න, ඔයාගේ ආදරේ ලස්සනට කරන්න උත්සාහ කරන්න.

සුප්‍රීම් රේඩියෝ අහගෙනින් ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනි. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරු හරි සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනි. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලින් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ, මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණය. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරව්කරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: හපනින් ඉවිනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා ඉතින් මම තුන් උගලට වරු කියන්න බෑනේ
5: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
1: බෑක් ටු බෑක් සින්දු අහන්න
6: Let's go
7: Every weekday at 4 PM in Port Town with Ashi Ali
8: The Welcome Show
9: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
10: දන්නවද මේ වෙනිසුවෙලාවෙත් ග්ලැසියර් තිබ්බ කියලා?
11: වෙනිසුවෙලාවෙ ග්ලැසියර් තියෙනවා කියලා අහලා තියෙනවා.
10: වෙනිසුවෙලාවට අයිති වෙලා තිබ්බ අවසාන ග්ලැසියරයත් ඔන්න දියවලා ගිහින් තියෙනවා කියලා ආරංචි වුණා. ලා කොරෝනා කියලා කියන්නේ වෙනිසුවෙලාවේ තිබ්බ අන්තිම ග්ලැසියර් කොටස චාමර.
11: අවසාන ග්ලැසියර් කොටස.
10: ඔව් අවසාන ග්ලැසියර් කොටස. වෙනිසුවෙලාව වගේම තවත් බොහෝ රටවල් තියෙනවා චාමර තමන්ගේ ග්ලැසියර් ප්‍රමාණය හිමි වෙච්ච. මේක සිද්ධ වෙන්නේ වැඩිපුරම මේ අපි කරන දේවල් නිසාම තමයි. දේශගුණික වෙනස් වීම නිසාම තමයි.
11: ඔව් කියන්නේ ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ග්ලැසියර් දිය වෙන්නේ නේ.
7: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
8: The Welcome Show
12: 89.1 89.3 Supreme Radio

0: අපේ ජීවිතයේ තියෙන හීන යථාර්ථයක් කරනවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි හසිත.
1: අනිවාර්යෙන්ම.
0: ඉතින් මේ වැඩේ ගොඩාක් වෙලාවට අපිට කරන්න අමාරු වැඩක්. මොකද මේ හැමතිස්සෙම හැම වෙලාවකම අපිට හරස් වෙන එකම දේ තමයි මුදල් කියන දේ.
1: අනිවාර්යෙන් ගොඩාක් කියන දේනවා මේ මුදල් නැත්තම් හැබෑ කරගන්න බැරි. ජීවිතෙත් එක්කම අමතක කරන්න සිද්ධ වෙන හීන ඒ විදිහට තියෙනවා ජීවිතය ඇතුලේ.
0: අනිවාර්යෙන්ම. හැබැයි ඉතින් අපිට කෙනෙක් ඉන්නවා මේ හැම දෙයකටම උදව් කරන්න. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ඉතින් අපේ හීන එකින් එක හැබෑ කරන්න අපිට ඔන්න නිධානයක් දීලා තියෙන්නේ. ඒ තමයි දන්න නිධානය ලොතරැයි පත කියලා කියන්නේ. ඉතින් ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතියේ මහා ධන සම්පත දන්න නිධානය ඔයාගේ ජීවිතයේ සිහින දිනවන බවට සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔබව ජයග්‍රහකෙකු කළ හමාරයි කියන දේ මුලින්ම මතක් කරන්න ඕනේ. ඉතින් දන ධන ලොතරැය තුලින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාග ලාභියා රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් හිමි කර දෙමින් කඳ උඩ රටින් බිහි කරන්න උන ජාතික ලොතරැය මණ්ඩලයට හැකියාව ලැබුණා. ඒ වගේම කඩුවෙල ප්‍රදේශයේ මනෝජ් විජේසිංහ මහතා අලෙවි කරපු ලොතරැයි අතලින් ධන රිධානයේ දෙවන සුපිරි ත්‍යාග ලාභියා බිහි කරන්නත් උන හැකියාව ලැබිලා තියෙනවා. ඒ රුපියල් 9,31,00,000කට අධික ත්‍යාග මුදලක් හිමි කරලා දෙමින්
1: අනිවාර්යෙන් ධන නිධාන ලොතරැය අලෙවි තුලින් මේ වසරේ ජූලි මාසය වන විට සුපිරි ත්‍යාගලාභෙන් දෙදෙනෙක් බිහි කළා වගේම 120 ත්‍යාගලාභෙන් 35 දෙනෙක් හා 102 ත්‍යාගලාභෙන් 451 දෙනෙක් බිහි කරලා තියෙනවා කියන ඒ සතුටු හිතෙන කාරණාව ඔයාලට කියන්න ඕනේ. දශකහයකට වැඩි කාලයක් රටේම සංවර්ධනයට දායකත්වය ලබා දුන්නු ජාතික ලොතරැයි මණ්ඩලය සතිය දින 7ම දිරුම්ම දින මේ ධන නිධානය ලොතරැයි අලෙවිය තුළින් ඍජුවම රටේ ඒකාබද්ධ අරමුදලක් දායකත්වය සපයනවා කියන සුවිශේෂී කාරණාව ඔයාලට මතක් කරන්න ඕනේ. ඒ හරහා රටේ සංවර්ධන ක්‍රියාවලියටත් අපි දායකත්වය ලබා දෙනවා කියන කාරණාව තමයි මේ පුන පුනා අපි කියන්නේ. ඉතින් තවත් බල බල ඉන්න එපා. දකුණ දකුණ තැනින් බලන බලන තැනින් ධන නිධාන ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. මීළඟ කෝටිපති ත්‍යාගය ඔබේ කරගන්න ඔයාට හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන ගමන් සුපුරුදු ත්‍යාගි වලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් ඔයාට හිමි කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ජාතික මහා ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී ගෙන කෝටිපති සීනිය සැබෑ කරගන්න කියලා කියන්නේ. මේ මතක් කිරීම ජීවිතයේ සීනිය නට වාසනාවේ ආශිර්වාදෙන් නිරන්තරයෙන්ම ළඟට අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.
2: මතකයන් ඔබේ සිතේ තබාගෙන
3: Dream Night Supreme Radio.

0: දෙවෙනි හෝරාවේ අපි මේ විදිහට රැඳිල ඉන්නේ ආදරය ගැන ආදරෙන් කතා කරමින්. තවත් ගොඩාක් දේවල් තියෙනවා. මේ මාතෘකාව අපිට කතා කරලා ඉවරයක් කරන්න බැරි මාතෘකාවක්. දවසින් දවස මේ ආදරය ගැන එක එක දේවල් අපිට කියන්න අපේ හදවතට එනවා, අපේ මනසට එනවා. අපි ඒ ගැන දවසින් දවස අලුත් අලුත් කාරණා ගැන කතා කරනවා. පොදු කාරණා ගැනත් අපි හැම දවසකම කතා කරන්න උත්සාහ කරනවා. මොකද මේ ලෝකේ බහුතරයක් දෙනාගේ හදවත්වල තියෙන්නේ ඇතැම් වෙලාවට පොදු කාරණා කියලත් මට හිතෙනවා. ඉතින් ඒ තුළින් අපි මේ ඩ්‍රීම් නයිට් ලස්සන කරන්න තමයි හැමදාම ලෑස්ති වෙන්නේ. දිගටම එකතු වෙලා ඉන්න. හදවත්වල තියෙන ආදරණීය කතා ආය ආයෙත් මතක් කරගන්න.
1: වෙලාවකට හසිත ආදරණීය කතා මතක් කරනවා කියන්නේත් ලේසි පහසු වැඩක් නෙවෙයි. මොකද කෙනෙක්ගේ ආදරයෙන් කෙනෙක්ට හම්බ වෙච්චේ ලස්සන මතකයක් ආය ආය මතක් කරනවා කියන්නේ ඇත්තටම ඒක එක්තරා විදිහක අභියෝගයක්. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මට මේ වෙලාවේ සිද්ධ වෙච්ච දේවල් අමතක වෙයිද, මේ සිද්ධියට අදාළ වටිනම දේවල් මට අමතක වෙයිද මෙහෙම මතක් කරනකොට. හැබැයි ඒ මතකයන් අපේ ජීවිත ඇතුලේ සදාතනික මතකයක් බවට පත්වෙන්න නම් අපි අනිවාර්යයෙන්ම ඒ ආදරණීය මතක දිගටම මේ විදිහට මතක් කරන්න ඕනේ. මතක් කරමු, කතා කරමු. ජීවිතේ අපි හැමෝගෙම ආදරණීය මතක ගොඩාක් තියෙනවා. ඒ මතක වගේම අනිත් හැම දෙයක් ගැනම අපි ආදරෙන් කතා කරමු. අහගෙන ඉන්න ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. තනඩි තහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ.
3: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
2: ඉවරයි අද.
3: අහ්, කවද දැක්ක හීන?
4: සුදු නෝනේ අලි වැඩේ මේ මන.
3: ඕවා දබුම ඔබට හිතට දැනෙන සිංහහන්න. සතිය දවස් පහේම දවල් එකට.
0: සින්දු කැෆේ විත් නිමේෂා.
5: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
6: උණවැළඳි දෙවන දිනේදී සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කර වෛද්‍යවරයෙකු විසින් අනුමත නොකළ කිසිවක් සිදු කිරීමෙන් වැළකී සිටින්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
7: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: දන්නවද හසිතා? බය නිසා ළඟ ඉන්න එකයි ආදරේ නිසා ළඟ ඉන්න එකයි අතර ලොකුම ලොකු වෙනසක් තියෙනවා. තවත් දෙයක් කියන්නද? අපි හසිත සමහර වෙලාවල් වලට වැටවල් ගහලා වගාවන් රැකගන්නවනේ. හැබැයි ආදරේ කියන දේ අන්නේ ඒ විදිහට වැටවල් ගහලා අපිට රැකගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ආදරේ රකින්න පුළුවන් වෙන්නේ ආදරෙම විතරයි. ඉතින් ඒ නිසා බය නිසා කෙනෙක්ගේ ළඟ රැඳෙන්නේ නැතුව ආදරය නිසා කෙනෙක්ගේ ළඟ තවත් කෙනෙක් රැඳෙනවා නම් එතන තියෙන්නේ ආදරෙම විතරයි.
1: අපි දැකලා තියෙනවා නිෂා හරි අමාරුවෙන් සමුදතාවයක රැඳිලා ඉන්න අය. එයාලා සමහර විට කර කියා ගන්න දෙයක් නැතුව හිර වෙලා ඉන්නේ. වාකිවහරි වගාවන් වැටවල් ගහලා රැක්කට මිනිස්සුගේ හදවතක් ආදරයක් හැඟීම් කොහොමද වැටවල් ගහලා රකින්නේ? මෙතන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. හිතින් යන අයට යන්න අවස්ථාවක් තියෙනවනේ කොහොමත්. එහෙම අය ගතින් අල්ලලා අපිට කවදාවත් නවත්තන්න බෑ. ගතින් ගියත් හිතින් යන්න බැරි තරමට ආදරය කරන්න. එහෙම තමයි සැබෑ ආදරයේදී අපි බලාපොරොත්තු වෙන්නේ. අපි කරන්න ඕනේ ගතින් ගියත් හිතින් කවදාවත් අපිව දාලා යන්න බැරි තරමට ආදරය කරන්න.

0: සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට අතරෙනෙමෙ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද
2: හිතට ශක්තිය
1: සිරුරට සුවය
3: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
2: ලස්සනට ඉන්න අලුත් රහස්
4: සමහර අය යන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් වල පිළිකෑම
5: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
2: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
6: The welcome show.
1: අයිබර්ස් සුබදස් රැකවල උදෑසන හදලා.
6: Supreme Radio the welcome show.
2: සතිය දවස් පහේම උදේ 7ට.
6: The welcome show.
1: අනුග්‍රහය.
7: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තන නිදහනේ බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
8: Mentol හිස රතය උණ සම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meldol Paracetamol විශේෂයකි
9: 89.1 89.3 Supreme Radio

0: ජයග්‍රහය
1: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තනතිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තන නිධානයේ වෙලදීගෙන

0: සුප්‍රම් රේඩියෝ හගෙනන්න දැන් වෙලාව රාත්‍රී නවයයි. ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩිතහනය ලොතරයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙ දිලේ පොළොවේ බලේ කොතන ඇහේ

0: 23 වෙනි හෝරාවත් මේ විදිහට පටන් ගන්න තියෙන්නේ. අපිට තවත් හෝරාවක්ම ඉතිරි වෙලා තියෙනවා. ආදරය ගැන කතා කරන්න බැරි වුණ තැන් මේ විදිහට කතා කරන්න. මම දන්නවා අපිට කතා කරලා මේක ඉවරයක් කරන්න බෑ. නමුත් මේ ලැබිලා තියෙන ඉඩ සීමාවේ අපිට පුළුවන් තරමට ආදරය ගැන තව තවත් දේවල් ආදරෙන් කතා කරමු. මේ පත්‍රය එකතු වුණා කිහිප දෙනෙක් කියලා තමයි මේ විදිහට එකතු කරගන්න ලෑස්ති වෙන්නේ. ඉන්දිකව එකතු කරගන්න ලෑස්ති වෙන්නේ මේ විදිහට. අපි අනුරාධපුරයට යනවා. ඉන්දිකව එකතු කරගන්න පවුල හැම දෙනෙක්වත් චූටි බබායි වගේම වයිෆ් එකතු කරගන්න කියලා තමයි කිව්වේ. මේ හැමෝගෙම පස්සේ එකතු කරගන්න ලෑස්ති වෙන්නේ තංගල්ලෙන් රුවන්ව ආදරය කරන චූරි නංගිවත් ඒ වගේම පවුල හැම දෙනෙක්මවත් මල්ලිවත් එකතු කරගෙන යාළුව හැමෝමත් සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න හැම දෙනෙක්මවත් එකතු කරගෙන අසන ගීතයක් අහමු කියලා තමයි ඔන්න රුවන් මේ පැත්තට කතා කරලා කිව්වේ.
1: ඒ වගේ මං යන WhatsApp එක පැත්තට ඒ පැත්තෙන් තරු මැසේජ් එකක් එවලා තේනවා. ඔයාලා දෙන්න ලස්සනට වැඩසටහන කරනවා. අපි හැමදාම අහනවා අපිට ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඔන තරු එහෙමනම් ඔයාවත් එකතු කරගන්නවා. ඒ වගේම කැස්පර්වෙන් වර්ෂ මැසේජ් එකක් එවලා තේනවා. අක්කියෝ අද නම් අපිත් රෑ වැඩ. හැබැයි ඉතින් ඔයාලා දෙන්න වහගෙන ඉන්නකොට අපිටත් අපේ ආදරය ගැන මතක් කරන්න පුංචියට පුළුවන්කමක් හම්බවෙනවා. ඉතින් ඒ නිසා අපිවත් ලස්සන සින්දුවක් එකතු කරගන්න කියලා තමයි වර්ෂ කියන්නේ. අනිවාර්යයෙන්ම ඔයාවත් එකතු කරගන්නවා වර්ෂ. ඒත් එක්කම සහන් මැසේජ් එකක් එවලා තියෙනවා. අපිවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න ඕන. අපිත් ඔයාලා දෙන්නව ආදරෙන් අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. එහෙමනම් ඉතින් මේකට ඔක්කොම එකතු කරගෙන ඊළඟ ආදරණීය සින්දුවට යන්න තමයි සූදානම් වෙන්නේ. දිගටම ඔය විදිහටම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න. ඔයාව අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
1: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල්ල ප්‍රදේශයෙන්. ජාතක ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත දිනුවාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන් මම තීරණය කරලා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකිනවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා, මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයි පත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමි වුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලොත් මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: හපනින් ඊවනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: බොරු කියනවා. ඉතින් මට උඹලට බොරු කියන්න බෑනේ.
2: Back to back සින්දු අහන්න.
5: Let's go.
0: Every weekday at 4 PM in Porto with Ashi Ali. ලොව සුන්දරතම පාරාදීසේ
6: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍චාරයක්.
0: Travel with Supreme.
6: සතිය දවස් පහේම
2: The Welcome Show අහන්න.
7: 89.1 89.3 Supreme Radio.

0: හසිත ඔයා අහලා තියෙනවද ඔයා නිසාමයි මම ඔයාව අත්හරින්නේ කියන කතාව? මෙහෙමයි, සමහර විට මේක අපිට පොදු කාරණාවක් නොවෙන්න පුළුවන්. අපි දැක්ක අපිට ඇහිච්ච දෙයක් වෙන්න පුළුවන්. ඔයා එහෙම අහලා තියෙනවද?
1: මම අහලා තියෙනවා. එහෙම අහන්න ලැබෙන එක ගොඩක් අපිට සුලබයි. ඉතින් ආදරේ නාමයෙන් ආදරෙන් පැරදිලා හෝ ආදරෙන් ඉවත්වලා යන උත්සාහ කරන අය ගොඩාක් හේතු කාරණා කියනවා එක එක පැතිකඩයන් ගැන.
0: අනිවාර්යෙන්ම. හැබැයි මෙතන එක්තරා විදිහක දෙයක් තියෙනවා. බැලෝ බැල්මට කෙනෙක්ට කියන්න පුළුවන්, ඔව් ඇත්තටම අපිට කෙනෙක්ව එයාගේ ජීවිතය අනාගතය වෙනුවෙන් අත්හරින්න පුළුවන් කියලා. එහෙමත් නැත්නම් එයා වෙනුවෙන්ම එයාගේ හොඳට අපිට කෙනෙක්ව අත්හරින්න පුළුවන් කියලා කියන්න පුළුවන්. ඒත් ඇත්තට මාත්‍රය කරන මිනිස්සු කවදාවත් කාගෙවත් හොඳට කියලා මම හිතන්නේ එක්කෙනෙක්ව අත්හරේ කියලා. ඒගොල්ලෝ කරන ඕනම දෙයක් පුළුවන් හැම වෙලාවකම ඒගොල්ලෝ උත්සාහ කරන්නේ ඒ හැම තැනකදීම අනිත් කෙනාව අල්ලගෙන ඉන්න, ඕනම තැනකදී අල්ලන් ඉන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මම හිතන්නේ යන්න ඕන කෙනා අර කතාවටත් කියන්නේ ඕනම දෙයක් කියලා යන්න උත්සාහ කරනවා කියලා. සමහර විට හසිතගේ උත්තරේ මේට වැඩිය වෙනස් වෙන්නත් පුළුවන්. ඔයා මොකද කියන්නේ?
1: තමන් ආදරය කරන කෙනාම යන්න කීවත් යන්න බැරි තරමට ආදරය කරනවා කියන්නේ කොයි තරම්නම් ඒ ආදරේ ලස්සන ඇතිද? කාටවත් ඕන විදිහට අපි මොකද ආදරය කරන්නේ? අපි විසින් අපේ ආදරේ ලස්සන කරගන්න ඕනේ. ලැබෙන ආදරේ, ලබන ආදරේ, කරන ආදරේ, මේ හැම දෙයක්ම තීරණය වෙන්නේ කැපකිරීම, දරා ගැනීම තුළින්. හැම කෙනෙක්ටම තමන් හිතනවාටත් වඩා ලස්සන ආදරයක් කරන්නත්, ලස්සන ආදරයක් ලබන්නත් පුළුවන් වෙන්න ඕනේ.

0: සුප්‍රීම් රේඩියෝ
1: ලිතුවේනියාව රැකියාව කරන්න දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එවුවහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
2: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේන හෙලන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
3: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
4: The welcome show.
5: I burn සුබදාසනක බලා උදෑසන හදලා.
4: Supreme Radio the welcome show.
6: සතිය දවස් පහේම උදේ 7ට.
4: The welcome show.
5: අනුග්‍රහය.
7: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
8: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
11: මදුරුවන් දෂ්ට කිරීමෙන් වැළකීමට මදුරු විකර්ෂක වර්ග මදුරු දැල් හැකි අයුරින් භාවිතා කරන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
12: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
2: ඇයි යනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
3: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
4: හැඩකාර දගකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
4: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: දන්නවද මේ වෙනිසුවලාවෙත් ග්ලැසියර් තිබ්බා කියලා?
5: වෙනිසුවලාවේ ග්ලැසියර් තියෙනවා කියලා අහලා තියෙනවා.
1: වෙනිසුවලාවට අයිති වෙලා තිබ්බා අවසාන ග්ලැසියරයත් ඔන්න දියවලා ගිහින් තියෙනවා කියලා ආරංචි වුණා. ලා කොරෝනා කියලා කියන්නේ වෙනිසුවලාවේ තිබ්බ අන්තිම ග්ලැසියර් කොටස. චාමර
5: අවසාන ග්ලැසියර් කොටස.
1: ඔව්, අවසාන ග්ලැසියර් කොටස. වෙනිසුවලාව වගේම තවත් බොහෝ රටවල් තියෙනවා චාමර තමන්ගේ ග්ලැසියර් ප්‍රමාණය හිමි වෙච්ච. මේක සිද්ධ වෙන්නේ වැඩිපුරම මේ අපි කරන දේවල් නිසාම තමයි, දේශගුණික වෙනස් වීම නිසාම තමයි.
5: ඔව්, කියන්නේ ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ග්ලැසියර් දිය වෙන්නේ නේ.
4: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
6: ඔය ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
4: Mixing, mixing, mixing, mixing the
7: beat.
4: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
6: ඔයාගේ රික්වෙස්ට් එක 0718-893-893ට වට්ස්ඇප් කරන්න. කෝල් කරන්න 0112-510-510ට.
8: 89.1, 89.3, Supreme Radio.

0: අපි ගොඩාක් දේවල් ගැන කතා කරා. නමුත් අද දවසට අපි ආදරය ගැන කතා කරපු ඒ සුන්දර හොරතුන මේ විදියට අවසන් වෙලා තියෙන්නේ. අපිට යන්න වෙලාව ඇවිත්. රාත්‍රී 7 ඉඳලා රාත්‍රී 10 වෙනකන් අපිත් එක්ක ආදරෙන් හිටපු ඔය හැම දෙනෙක්ටම බොහොම ස්තුතියි. අපි පිළිගත්ත අපේ කතා අහගෙන ඉන්න, අපේ කතාවලට උත්තර දෙන්න සූදානම් වෙමින් ඉන්න, අපේ කතාවල ඒ කතා තව තවත් වැඩි කරන්න උත්සාහ කරන ඒ හැම දෙනෙක්ටම ගොඩක් ස්තුතියි.
1: ගිහින් අදට කියාට තවත් දවසක මේ විදිහම කතාවක් අපිට කතා කරන්න ඉතුරු වේවි. ගිහින් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. මම මනිෂා.
0: මම ආසිතා.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ අහසෙතිලේ පොළොවෙන් බලේ කොතනක් ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක

89.1 89.3 Supreme Radio.

0: 89.1 89.3
1: Supreme Radio.

සිත බුද්ධ 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

0: 89.1
1: සුප්‍රීම් රේඩියෝ
0: මගේ හඬ මගේ රටේ

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

89.1 89.3 Supreme Radio.

Sunavia-ஏக்க, Sunavia-ஏன் துன்ன. Supreme Radio.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහදෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ, සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තනාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා. මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව, අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දෙනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරෝ මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ අහසෙතිලේ පොළොවෙත් බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක

වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දිනුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇතා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු ස

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම් වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.